0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

91.3 Supreme Radio.

පුංචි ළමයි හරියට මල් වගේ. ඇයි එහෙම කියන්නේ? පුංචි ළමයි ලෝකෙ ලස්සන කරනවා. මේ ලෝකෙ ඇත්තටම ගොඩාක් ලස්සන වෙන්නේ චූටි පැටවු නිසා. අන්න එහෙම චූටි පැටවුන්ට තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වෙන් වෙලා තියෙන්නේ. අදත් ඉතින් වෙනද වගේම හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ පුංචි පැටවුන්ට ඉගෙන ගන්න අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන. උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නනේ ඕගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: 89.1 දිවයින පුරා සිසාරා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතියේ දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා
8: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. Supreme Radio.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: පුංචි ළමයි හැම කෙනෙක්ම හරිම දක්ෂයි. හැමෝටම ආවේනික මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම හරිම දක්ෂ පොඩි ළමයින්ට තමයි විසේකාර පොඩ්ඩ විශේෂාංගය වෙන් වෙලා තියෙන්නේ. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම රොමිත් නෙත්තින්. මම ඉගෙන ගන්නේ 6 ශ්‍රේණියේ. මගේ පාසල ආරක්ෂක සේවා විද්‍යාලය.

හරිම ලස්සනයි. අපි වහන් ඉන්න හැම පොඩිත් එක්ම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. 0718-893-893 කියන වට්සප් නම්බරකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. එහෙම නැත්නම් ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් මතක ඇතුව ඔයාගේ දක්ෂතා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
2: පෙරලිකාර සඳුදා
3: සතියේ
4: දවස් පහේම උදේ 10ට ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: දකුණු ඇමරිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනීය වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙක් විදිහට සලකන්නේ.
6: මිනිස්සු ඉතින්නේ කිම්ම ඇමසන් පැත්තකුත් ගිහිල් එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
5: ඒව ගිහින් එනවා නේද ඔයාල?
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.
7: අහසෙන් දිලේ මොළවෙන් බලේ කොතන ඇහි.
4: Supreme Radio. මේක සුපිරියක්.
8: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්ව දන්නවා අපි ඕගොල්ලොන්ට භාෂාවන් කියලා දෙනවා. අපි ඕගොල්ලොන්ට කියලා දෙන්නේ ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. මේ භාෂා දෙකම හරිම ලස්සන වටින භාෂා දෙකක්. අද අපි ඕගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අපිට නිතර අවශ්‍ය වෙන වචන කිහිපයක් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න ඕනේ.
9: පාසල
10: ගක්කෝ ගක්කෝ ස්කූල්
9: පොත
10: හොන් හොන් බුක්
9: ශබ්දකෝෂය
10: ජිෂෝ ජිෂෝ ඩික්ෂනරි
9: සංගරාව
10: ෂි මැගසින්
9: පුවත්පත
10: ෂි ඉන් බුන් newspaper

0: 89.1 Supreme Radio.
1: පුංචි ඔයාලා දැන් දන්නවා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනින් හැම සිකුරාදම ලස්සන වැඩක් කරනවා. මොකද්ද? හැම සිකුරාදම පුංචි ඔයාලට පුළුවන් ලස්සනම ලස්සන කතාවක් අපෙන් අහන්න. එහෙනම් ඉතින් අදත් ඒ විදිහටම තවත් ලස්සන කතාවක් චූටි ඔයාලට කියලා දෙන්න තමයි අපි මේ හදන්නේ. එහෙනම් මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ කතන්දර සිකුරාදා.
2: ඔන්න පුංචි දුවේ පුතේ, මං අද ඔයාට කියලා දෙන්නේ බොහෝම ඉස්සර කාලේ සිද්ධ වුණ තවත් කතාවක්. ඔන්න එක කැරෑවක කපුටෙක් ජීවත් වුණා. ඉතින් මේ කපුටා නිතරම බඩගින්න තමයි හිටියේ. කොහොමවත් පුංචි දුවේ පුතේ, කපුට කියන්නෙම නිතරම බඩගින්න කෑම හොයන කුරුල්ලෙක්නේ. මේ කපුටා මෙහෙම කෑම හොයාගෙන ගියත් කෑම හොයාගන්න ලැබුණේ නැහැ. ඉතින් මේ කපුටට මෙහෙම කල්පනා වුණා.
3: අද නම් කෑම හම්බෙන්නේ නැති පාටයි. අනේ මම මැරෙයිද දන්නේ කෑම නැතුව.
2: ඉතින් මෙහෙම හිතුව කපුටා ගම්මානිය පැත්තට ඉගිරෙල ගියා. මෙහෙම යනකොට මේ කපුටා කඩයක් ළඟ නතර වුණා. කපුටා දැක්කා විකුණන්න කේජු කෑලි මේ කඩේ තියෙනවා කියලා. ඉතින් මුදලාලි එහාට මෙහාට වෙනකන් ඉඳලා කේජු කෑල්ලක් අරගෙන පියාඹන ගියා. ඉතින් මේ කපුටා වගේම බඩගින්න තවත් නරියෙක් කෑම හොයාගෙන කැලේට ගියා. අන්න එතකොට මේ නරියා දැක්කා කපුට කේජු කෑල්ලක් කන්න හදනවා. අන්න එතකොටම නරියා මෙහෙම කිව්වා.
4: මේ ඔයාගේ ඇස් දෙක මැණික් කැට දෙකක් වගේ, හොට රත්තරම් පාටයි, කටහඬත් හරි ලස්සන ඇති. මේ සින්දුවක් කියලා පෙන්නන්නකෝ
2: කියලා මේ කපටි නරියා කපුටුරාලට කිව්වා. මේ වචනවලට අහංකාර වුණ කපුටා සින්දු කියලා පෙන්නන්න කට ඇරියා. ඔන්න එතකොටම අර කේජු කෑල්ල බිම වැටුණා. කපුටටත් විහිළු කරපු මේ නරියා කේජු කෑල්ල අරගෙන යන්න ගියා.
1: දැක්ක නේද පුංචි දුවේ පුතේ, ඕනාවට වඩා අපිව වර්ණනා කරන, අපිට හොඳ කියන මේ වගේ අයගෙන් අපි පරිස්සම් වෙන්න ඕනි. වගේම කිසිම දෙයකට උඩගු වෙන්නත් හොඳ නෑ.

0: ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padala gannatu padan ganna satiya dawas pahema udey hatata
2: The Welcome Show.
1: Anugrahaya.
4: Wartha pita wartha tabana koti 8 NLB tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
5: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
6: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
8: ඉනිදා උදේ 9ට.
7: ඉගෙනන සර්.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 Supreme Radio.
1: ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. අදට ගියාට හරියටම ලබන සඳුදා උදේ 6 වෙද්දි මං එනවා මගේ චූටි පොඩි තඟ බලන්න. සතියන්තේ සෙල්ලම් කරන්නත් ඕනේ, පාඩම් වැඩ ටිකුත් කරන්න. එහෙනම් ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

0: සූක්ෂම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Show.
1: උදහාතයි විදාරිය කළ හයි දන්බලව සුබදෑසනක් හැමෝටම සුබදෑසනක් චාමර අයිබෝන්
2: අයිබෝන් නිපු අයිබෝන් සුබදෑසනක් සුබ දවසක්
1: අද ජුනි මාසේ පස්වෙනිදා සිකුරාදා ඒ කියන්නේ අද අපි වැඩිපුරම සින්දු අහන දවස අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ ඉතින් ඔයාලට ඇති තරම් සින්දු දන ගමන් අපි මේ පැත්තෙන් අපේ විස්තර කියනගෙන අතර කරන්නේ නැහැ ඉතින් විස්තරත් කියනවා
2: අනිවාර්යෙන් ඉතින් අද දවසත් ඔබට සුබ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි මුලින්ම කරන්න තියෙන අපිට නේද තියෙන ඉතින් බාධක ඔක්කොම ජයගෙන ඉතින් අද දවස සාර්ථක කරගන්න අනාගතේ හෙට දවසේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න වෙරවීරෙන් ජීවිතේ දිනන්න පුළුවන් වෙන දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා
1: කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන වාගේ ජීවිතේ හදාගන්න ජාතික ලොතරැයි මණ්ඩලය එකතු වෙලා ඉන්නවා කියලා ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වාගේ ජීවිතේ ගොඩ දාගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි චාමර අපිත් එක්ක මේ ගමන යන්න මෙල්වා RB500 එකතු වෙලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යෙන්. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා මෙල්ඩෝල් නේද වේදනාවන් තියෙනවා නම් ඉතින් නේද මේ දවස්වල අපි ළඟත් තියෙන නැතිම නැතුවම බැරි දෙයක් තමයි ඉතින් මෙල්ඩෝල් කාඩ් එකක් කියලා
1: කියන්නේ.
2: ඒ කට්ටියත් එක තමයි ඉතින් අපි මේ වැඩේ පටන් ගන්නෙ. අද ලෝක පරිසර දිනය. අපිට ඉතාල වැදගත් වෙනවා නේද? ලෝකේ සත්‍යෝ විදිහටදී අපි හැමෝටම වැදගත් දිනයක්. අපි මේ දිනය ගැනත් ඉස්සරහට ඉතින් කතා කරමු.
1: කතා කරමු එහෙනම් අපි පටන් ගන්න ලෑස්ති. අද දවසේ ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක හරියට මුදේ 10 වෙනකන් ඔය එක කතා කරන්න ගොඩාක් දේවල් අරගෙන තමයි අද දවසේදී අපි ආවෙ තියන්නේ.
2: එහෙනම් ජය වේවා සුබ දවසක් මං චාමර
1: මම නිපුනිකා.

0: Sunnaviai ekran a Sunnaviai tunnel. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyanda. Magirata.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන එකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරදය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකි.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආ යුතුකම මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්
9: විත් ආශි.
10: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේහතයි වෙනාඩි 22යි. කාලගුණය ගැන දැනගන්න අතෝනේ. අද නම් හොඳටම වහින පාටක් තියෙන්නේ නේද?
2: වෙනසක් නැහැ. ඉතින් ඊයේ දවසේ තිබුණු තත්ත්වෙම තමයි. ඉතින්
1: ඊට වඩා වැස තද නැද්ද අද?
2: අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි සුවල්පයක් ඇති වෙනවා කියලා තියෙනවා. ඊයේ තත්ත්වෙම තමයි අනිකුත් ප්‍රදේශවලට, කියන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වල, ඒ වගේම ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අදත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන් කියලා
1: තියෙනවා.
2: හා, දැන් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල, ඒ වගේම උතුරු සහ උතුරු මැද පළාත් වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 45ක 50ක වගේ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා
1: තියෙනවා.
2: හරි, බස්නාහිර අයට ඉතින් වැසි තත්ත්වයේ අඩුවක් නැහැ.
1: නෑ, ඒ කියන්නේ අපිට වහිනවා.
2: වැස්ස තියෙනවා කොහොමද?
1: දැන් අද දවස කියන්නේ සහ ඒ කියන්නේ ඊයේ අද හෙට කියන දවස් ටික සාමර නැකත් දවස් ටිකක් මම නම් කියන්නේ පොඩ්ඩක් වැස්ස අඩු කරන්න. මොකද ඒ මිනිස්සු ඉතින් නේද මොන වුණත් ආසාවෙන් වෙඩින්නෙක් ගන්න. ඉතින් එහෙම කියලා ඔහොම වහින්න එපා. හා, මිතන ඔයාලා ඔහොම වැස්සා පස්සේ කොහොමද මේ දේවල් කරගන්න? අනික ඉතින් බලන්න කොච්චර වැඩ කරගෙනද මේ වෙඩින් එකක් ගන්න කියලා.
2: වැස්ස නැත්තම් තියෙයි දැන් අර එල්නිනෝ එනවා කියලා තියෙන්නේ. මේ දවස් ටිකේ වැහලා මොකක් හරි වුණොත් තමයි,
1: මේ දවස් ටිකේ වැහලා පිරුණොත් තමයි නේද?
2: ඔව්, දැන් අපි කතා කරමු. විශේෂයෙන්ම දැන් මේ නිවර්තන වැස්ස අපිට කොච්චර වැදගත් වෙනවද, මේ නිවර්තන මෝසම අපිට කොච්චර වැදගත් වෙනවද කියන එක නේද ඉස්සරහට. මේකේ වැසි නොලැබුණොත් අපිට ඒක කොච්චරක් විතර බලපානවද කියලා අපේ ජලාශවලට. දැන් ඉතින් වැසි තත්ත්වේ ඒවා මේවා මොනවා වුණත් ජාතික ලොතරැය මණ්ඩලය ඔයාලගේ ඉන්නවනේ නිපු. අවුව වැස්ස නේද, මොන දේවල් අදාළ නැහැ ජාතික ලොතරැය මණ්ඩලයට.
1: ජාතික ලොතරැය මණ්ඩලයට හැමලාවම ඕනේ අපේ ජීවිතේට මේ හරිම කාලෙට වැස්ස, හරිම කාලෙට අවුව, ඒ හැමදේම වැටෙන අතරේ අපිට අපේ ජීවිතේ හදා ගන්න පුළුවන් විදියට හරිම කාලෙදි දේවල් දෙන එක තමයි ඉතින්. ඒ නිසා ඉතින් ජාතික ලොතරැය මණ්ඩලය මොනම වෙලාවකවත් අපිව අතාරින්නේ නැහැ. ඉතින් ඒ නිසා ආවට පුළුවන්කම තියෙනවා ජාතික ලොතරැය මණ්ඩලයේ අත සම්පත ලොතරැය පද මිලදී ගන්න, මහජන සම්පත දෙනු වාරෙන්ට ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහයකින් තෝරා ගන්න ලබන ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත්, ඒ වගේම තවත් සෙසු තෑගත් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්නේ නැතුව ඔයා ගන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයිපත් ජයග්‍රහණය තියෙන ඔයාගේ අතේ, වාසනාව තියෙන ඔයාගේ අතේ. ඔයා රුපියල් 7,00,000 දීලා ගත්තොත් තමයි ඔයාට වාසනාව හම්බ වෙන්නේ.
2: අද වියදමට ඉතින් අද සම්පත තමයි. දැන් මේ දවස්වල ඉතින් උණ කැස්ස සම්ප්‍රතික්ෂාවනේ, දොළුවේ කැක්කුම, ඇගපත වේදනාව, තව මොකක්ද තියෙන කියන්න බලන්න.
1: තව ඉතින් තියෙනවා චාමර කියන්නේ.
2: ඔයා ආශිත තියෙන ලෙඩ රෝග ඔක්කොම වගේ තියෙනවනේ අපිට නේද? ඉතින් එහෙම වුණාම ඔයාට හැමදාම ඩිස්පෙන්සරි ගානේ දුවන්න ගියොත් එහෙම ඔයාට බෙහෙත් ගන්නත් වෙන්නේ ණය වෙලා නේද? ඔක් කරන්න වෙන්නේ නැති වැඩක්. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. හරි, පැරසිටමොල් විශේෂයක්, ඉක්මනින්ම සහනය සලසනවා වේදනාවන්ට රෙහිව. ඉතින් ඒක නිසා මෙල් ඩෝල් කාඩ් එකක් මතක ඇතුව අනිවාර්යයෙන්ම ඔයාලඟ තියාගන්න ඕනේ.
1: නෑ, හැමෝටම තියෙන ප්‍රශ්න තමයි චාමර, අඩු ගානකට අපි කොහොමද අපේ මේ මාසේ බැලන්ස් කරගන්නේ? මොකද දැන් කියලා තියෙනවානේ ඉතින් පවුලේ 4 දෙනෙක් විතර ඉන්නවා නම් මාසෙට 68,000කට යහ යනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න රුපියල් 70,000කට යහ ඕනේ.
2: ඔව්, සාමාන්‍ය අවමනී මිනිස්සෙකුට 18,000ක් විතර ඕනේ ලංකාවේ.
1: ඔව්, එක මිනිස්සෙක් කාලා බීලා ජීවත් වෙලා ඉන්න විතරයි. හරිද? එහෙම නැතු ඔෆිස් යන්න
2: සල්ලි මූලික අවශ්‍යතා ටික නේ,
1: මූලික අවශ්‍යතා ටික සපුර ගන්න විතරයි. ඉතින් ඒ නිසා ඔයාගේ බාණ්ඩවලට අමතරව වියදම් කරන එක නේ අතරමැදිව නිසාම වැඩිපුර ගෙවන්න වෙනවා.
2: දැන් මූලික අවශ්‍යතා කියලා කියන්නේ වෙඩින් වලට එහෙම යන ඒවා මූලික අවශ්‍යතා නෙමෙයි ඈ.
1: නෑ නෑ, ඒවා නෙමෙයි.
2: සැලොන් යන ඒවා නේ, සැලොන් සැලොන් යන ඒවා.
1: කාලා බීලා
2: ඉන්න. ඒ කියන්නේ මිනිස්සු ලස්සනට ඉන්න, මිනිස්සු ටිකක් පිළිවෙලට ඉන්න, ඒවා ඒවට අදාළ වෙන්නේ
1: නෑ. අනේ නෑ, ඒවා අදාළ නෑ පිස්. ඒ මොනවාද? ඒ
2: ඉතින් වෙනුවට ජීවත් වෙන්න ඕක එකක් තමයි ඔය මූලික අවශ්‍යතා වල තියෙන්නේ.
1: ඔව්, ඒව එකක් තියෙන. ඉතින් ඒ මූලික අවශ්‍යතාවන් වලට ඔච්චර වියදමක් යන එකේ අපිට අර ටිකක් අතරමැදියන්ට ගෙවන්න නැතුව පොඩි ගානකට අපේ දේවල් ටික කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ නිසාම තමයි කසාගල ග්‍රීන් සුපර් හිතුවේ ඔයාට දෙන්න ඕනේ අතරමැදිය නැතුව බාණ්ඩ. ඒ දෙනකොට අනිවාර්යයෙන්ම ගාන අඩු කරලා දෙන්න ඕනේ. හොඳ ප්‍රමිතිගත බාණ්ඩ දෙන්න ඕනේ. අන්න එහෙම කියලා හිතාගෙන කසාගල ග්‍රීන් සුපර් දැන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩ නඩුවල ගණේමුල්ල නාරම්පල නාරම්මල ගම්පල කියන තැන්වල ඔයාට අවශ්‍ය කරන සීනි, හාල්, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් පවා දෙවෙනි අඩුම මිලට ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. තවත් ඉස්සරහට නොබෝ දිනකින් ඔයාගේ නගරේ අනිවාර්යයෙන්ම කසාගල් ග්‍රීන් සුපර් එකක් එනවම තමයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම දැම්ම කතා කරලා විස්තර දැනගන්න 0164-2-12
2: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්. හරි වෙන විකල්පනාය ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා නේද?
1: කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ඔයාත් යන්න කියලා මතකෙන්ද ගමන යනවා විසින්දකට යමු.
2: යම් සාදරයෙන් පිළිගන්නනේ.
1: මොකටද?
2: කසාගල ග්‍රීන් සුපර් එක.
1: ඔව් කසාගල ග්‍රීන් සුපර් වෙත ඔබ සාදරයෙන්.
2: ස්තුතියි නැවතෙන්න. බස් වලත් ගහලා තියෙනවනේ?
1: ගහලා තියෙනවා.
2: වෙල්කම්. ගුඩ් බයි. බස් හැම ගේන් කියලා තියෙනවනේ?
1: තියෙනවා. බස් වල තවත් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ ගැඹිනි මාතාවන්ට, ඊට පස්සේ මේ ආබාධිත පුද්ගලයන්ට, මේ භික්ෂූන්
2: පූජ්‍ය පක්ෂයට
1: එහෙම තියෙනවා. ඉතින් ඊට අමතරව තියෙනවා මේ මොනවාද ගෑල් ළමයට කරදර කරොත් එහෙම දැම්මම කතා කරන්න කියලා.
2: වේදුරු මහත්තයා ළඟ උඩ දැන් අර ලොකු කණ්ණාඩි පටියක්ම තියෙනවා.
1: ඔව් තියෙනවා.
2: අවිශ්වාසනම් මගේ දෑත් මත ජීවිතේම තියලා ගිහින් එද්දි දුර දැනෙවි කොච්චර පරිස්සම්ද කියලා.
1: කණ්ණාඩිය දිගට වහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සබත්තුද, අරවද, මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බාවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරোহিত වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
8: එව මෙහෙව.
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෝපේ විත් නිමේෂා.
11: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
12: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
13: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
13: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
14: 89.1 89.3
5: Supreme Radio.

0: උදේ 7යි විදාඩි 39යි දැන් වෙලාව. ඔයා චාමර මේකයි ඔයා හොරාට ඔය ලිඩේ දාලා එන්න නෑ වගේ ඉන්න හැදුවට හරිකේ නෑනේ. ඔයාට මෙල්ඩොල් බිව්වම පස්සේ අනිවාර්යෙන්ම එන්න වෙනවා කියලා දැනගන් හිටියා නේද?
1: කවුදද එහෙම දැකුවේ කියලා?
0: වස්සරය කිව්වා. වස්සරය කිව්වා මේ නෑ නෑ නිවාඩු දාන්න එපා. ඔයාට මෙල්ඩොල් එක දෙනවා. ඒක ඒක බීලා උළුව කැක්කුමයි උණයි අඩු ගලන් එන්නේ. හිඹිසාව හිඹිසිරි අඩුවේ කියලා කිව්වා නේද?
1: පුදුමාකාර සහනයක් දැනෙන.
0: ඉතින් ඒ නිසා කැස්ස වුණ හෙඹිරිසාව එහෙම තියනවා නම් අපේ චාමර වගේ හොරාට තමන්ගේ එදා දවස කට් කරන්න බලාගෙන ඉන්නවා නම් මං කියන්නේ බොස් ලොකෝම් මෙල්ඩොල් කාඩ් එකක් ඔෆිස් එකේ තියාගන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. චාමර හැදුවා දෙන්න නැතුව ඉන්න අපි කොහෙද මෙල්ඩොල් එකක් දුන්නා ඊට පස්සේ
1: කොහොමද? ඒ කියන්නේ ලෙඩනි මාඩු වරන් ඉවරයි.
0: ඉවරයි.
1: මෙල්ඩොල් කාඩ් එකක් අංග තියනවා නම් ඔය ආගේ වේදනාවන් කැක්කුම් නේ දැඟපද වේදනාව සම්ප්‍රතික්ෂාව ඔළුවේ කැක්කුම මේ සියල්ලකටම ඉතින් ඉක්මන් සහනය සලසනවා මෙල්ඩොල්. පැරසිටමෝල් විශේෂයක් විදිහට ඔයාගේ ඔෆිස් එකේ නේද පොකට් එකේ පර්ස් එකේ බෑග් එකේ අනිවාර්යෙන් තියාගන්න ඕන කාඩ් එකක් තමයි මෙල්ඩොල් කියලා කියන්නේ.
0: අනිවාර්යෙන්ම ඔයා ගාව වැඩ කරන හැම සේවකෙක්ටම මෙල්ඩොල් කාඩ් එකක් දීලා තියන්න ඕනේ. එතකොට තමයි මේ ඔයාට පුළුවන්කම ලැබෙන්නේ. අනේ මේ බොරු කියන්නේ නැතු ඔෆිස් එන්න නිකන් මේ බොරුවට කියන්න එපා. බොරු ලෙඩ අරගෙන මෙතන බිව්වා ඔෆිස් එකට ආවා. හරිද? එහෙම කියලා කියන්නේ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: එහෙනම් අපි අනු ලෑස්ති වෙන අද පුවත්පත් සිරස්වල බලන්න අපි මුලින්ම අවධානය යොමු කරන්න අද දවසේදී දිනමින පුවත්පත වෙත.
1: ඔව් අද දිනමින පුවත්පතේ සිරස්තල කීපයකට අපි අවධානය යොමු කරමු. පරිසර දින ජාතික උළෙල අද අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300ක් රට පුරා තියෙනවලු. නිශ්චිත කාලයකදී ලියාපදිංචි නොකළොත් නීතිමය පියවර 456න් ලියාපදිංචි කර ඇත්තේ 148යිලු. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය දැන් කියනවා.
0: මම මේ කල්පනා කරේ චාමර දැන් මේ හොරණ මිල්ලනිය සිද්ධ වෙච්ච සිද්ධියත් එක්කනේ මේ ගැන කතා කරන්න පටන් ගත්තේ. දැන් හොරණ මිල්ලනිය සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක කොහේද මන්ද ඉඳන් ආපු අම්මලා තාත්තලා ගොඩාක් හිටියා. අම්මලා තාත්තලා සහ තමන්ගේ මව්වරුන් එතකොට පියවරුන් ගෙනල්ලා දාපු කට්ටිය හැම හිටියා. දැන් විශේෂයෙන්ම හොරණ මිල්ලනිය කියන ස්ථානයේ චාමරේ හිටියම මානසික ආබාධ තියන අයත් එක්කම තමයි. එහෙම මානසික ගැටලු තියෙන ගොඩාක් අය මේ හොරණ මිල්ලනිය වැඩිහිටි නිවාසයේ ඒක වැඩිහිටි නිවාසයක් කියලා කිව්වට වැඩිහිටි නිවාසයක්ම නෙමෙයි. එතන විශේෂ ආබාධ සහිත දරුවන් පවා හිටියා. ඒ කියන්නේ දරුවන් කියන්නේ තරුණ වයසේ ටිකක් මැදි වයසේ අය පවා හිටියා. එතකොට 70කට අධික මේ සංඛ්‍යාවක් මේක ඉඳලා තියෙනවානේ.
1: ඔව්.
0: එතකොට දැන් නිකමට හිතන්න මේ රටේ දැන් කියන විදිහට 456න් ලියාපදිංචි කරලා තියෙන 148යි කියලා තියෙනවානේ. ඒ කියන්නේ වැඩිහිටි නිවාස චාමර මේ ලංකාවේ 456කට එහා ඇති. ඔය කියන විදිහට. එතකොට හිතන්න පොඩි කාලේ ඉඳන් අපිට අසනීපයක් වුණාට පස්සේ මොනම වෙලාවකවත් අපේ ළඟින් ඈත් වෙන්නේ නැතුව හිටපු අම්මව තාත්තව මේ වගේ තැනකට ගිහින් දානවා කියලා කියන්නේ ඔයා ඉන්නේ මොන වගේ තැනකද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. දැන් අපිට හිතන්න පුළුවන් චාමර සමහරකට අපි පිටරට යනවා. පිටරට යන නිසා අම්මවයි තාත්තවයි බලා ගන්න තැනකට දානවා කියලා හරියට ගැටලුවක් නැහැ. ඔබ හොඳට හොයලා බලලා හොඳට කෑම බීම තියෙන තැනකට දානවා වෙන්න පුළුවන්. එතන ඔබේ පළවෙනි පරමාර්ථය සමහර කම්බල තාත්තලා ඉන්නවා චාමර මොනම වෙලාවකවත් ලංකාවෙන් පිට යන්න කැමති නැහැ. ගිහිල්ලා වෙනම පදිංචි වෙන්න කැමති නැහැ. එතකොට දරුවෝ සමහරකට කල්පනා කරනවා මගේ අම්මටයි තාත්තටයි හොඳම දේවල් ටික දෙන්න ඕනේ. එතකොට හොඳම තැනකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි සුරකම් මධ්‍යස්ථානයක කෙනෙක් ගෙනල්ලා අම්මව තාත්තව බලාගන්න තියන්න ඕනේ
1: කියලා.
0: එහෙම කියලා හිතනවා. නිකමට හිතන්න මානසික ආබාධ තියෙන කට්ටියව මේ තැන් වලට ගෙනත් දාලා ඉවර වෙලා තමන් බලාගන්නවා වගේ බලාගනී කියලා හිතුවේ කවුද? එහෙම හිතන්න පුළුවන්ද? ඔබ ඒ වෙලාවේ තමන්ගේ ගෙදර අම්මව තාත්තව තියාගන්න නැතුව තවත් තැනකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන ප්‍රශ්න ඇති වුණාට පස්සේ විතරක් ඇවිල්ලා මේකට ගත්තු ගණනුයි එතකොට මේ දේවලුයි ඇවිල්ලා කතා කරන්න ගන්නවා හැමෝම. හැබැයි නිකමට හිතන්න ඔය සල්ලි ටික ඔයා තියාගෙන ඔයාගේ අම්මව තාත්තව බලාගන්න බැරි කමක් නැහෙනි. එහෙම නැත්තම් ඔය ගෙදර තියාගන්න අපහසු හැම වෙලාවකම කේන්ති ගන්න හැම වෙලාවකම රණ්ඩු කරන්නේ නැ ගෙදර එකපාරටම අතුරුදහන් වෙන අම්මව තාත්තව මේ වගේ වැඩිහිටි නිවාසක මෙච්චර කාලයක් පරිස්සම් කරලා තියාගෙන හිටියේ අපි දන්නවා මේක වැරදි. ලියාපදිංචි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැබැයි ඒක නෙමෙයි අපි කියන්නේ මෙතන මානුෂීය කාරණේ කියලා කියන්නේ. මානුෂීය කාරණාත් එක්ක දැන් ගොඩක් මේ දවස්වල වෙන වැඩේ තමයි චාමර මොකක් හරි එකයි වෙන්න ඕනේ ඊට පස්සේ තමයි මිනිස්සු ගොඩාක් මේක වටේට පෙළ ගැහෙන්නේ. මෙතනට මේ ප්‍රශ්න ගැන කතා කරන්න කලින් ඔබ ගැන කල්පනා කරලා බලන්න මේ වගේ තැනකට තමන්ගේ අම්මවයි තාත්තවයි ගිනිහින් දැම්මේ ඇයි කියන එක. එතකොට මේ වගේ තැනකට ඔබේ මානසික ආබාධ තියෙන දරුවව ගිහින් දැම්මේ ඇයි කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ගෙදර තියාගෙන දරුවව බලාගන්න අමාරු නිසානේ ගිහින් දැම්මේ. ගෙදර තියාගෙන අම්මව තාත්තව බලාගන්න අමාරු නිසානේ ගිහින් දැම්මේ. නැත්තම් ඉතින් ගිහින් දාන්නෙත් නෑනේ ඔයා. නිකමට හිතන්න ඔයා මෙතන හිටියනම් එහෙම. ඔයා මෙතනට ගිහින් දැම්මනම් එහෙම. ඒ දේවල් හිතුවනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මේ වගේ මෙච්චර හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මුලින් මතක තියාගෙන ඔයා මේ මිනිසුන්ට ඇඟිලි දික් කරන්න, ඔයා මෙතන ඇඟිලි දික් කරන එකෙන් පළවෙනියටම ඔයාගේ අර අනිත් ඉතුරු නැවිලා තියෙන ඇඟිලි පහම දික් වෙන්නේ ඔයාගේ පැත්තට කියන එකත් අමතක කරන්නත් එපා.
1: හොරණ සෙනෙහසේ කැදල්ලටත් ලියාපදිංචියක් නැහැ. හිමිකරු 11 වනදා දක්වා රිමාන්ඩ් 72ක් බලා ගන්න හිටියේ සේවකයෝ 5 දෙනයි කියලාත් ඔන්න දිනමින වාර්තා කරලා තියෙනවා. ඉන්පසුව යෝෂිත රාජපක්ෂගේ නඩුව සම්බන්ධයෙන් වාර්තා කරනවා. 130,000 අයතාවත්කම් යෝෂිතගේ නඩුව ජූලි 9ට කල්යයි කියලාත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් කතාවක් තියෙනවා. විපක්ෂය හදන්න නම් සජිත්ගේ කඳයි රනිල්ගේ මොලයයි ඕනේ.
0: ඇයි කඳයි මොලයයි ඕනේ කියලා කියන්නේ?
1: ඕනෑ කර තිබේ.
0: පොඩ්ඩක් ඉන්නකෝ. දැන් කඳයි රනිල්ගේ මොලයයි මේ නොකිය කියන්නේ දෙන්නට එකට එකතු වෙන්න කියලා. එහෙම කියන්නේ ඉතින්.
1: දෙන්නට එකට එකතු වෙන්න කියලා තමයි කියන්නේ සාහිත්‍ය විදියට.
0: මොලේ තියෙන්නේ රනිල් මහත්තයාගේ නම් සජිත් මහත්තයා කඳ මොකටද? ඒ නිසා එහෙම නැතුව කියන්න විපක්ෂය හදන්න නම් දෙන්නගම එකතු ඕනේ කියලා. හරි හරි පොඩ්ඩක් අප්පා. හැබැයි මේ කතාව ලස්සනයි, ක්‍රියේටිව්.
1: හොඳයි කතාව. කතා හොඳයි. ඉතින් වැඩනේ නැත්තේ කටියේ නේද? පෙත්සම ඉවත් කරගනී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු පිරවීමට අවසර කියලා තොන්න වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පෙත්සම් ගණනාවක් ලබා දීලා තිබුණා. ඉතින් ඒක තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම වාර්තා කරලා තියෙනවා කුවේට් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෝ 3කට තුවාල කියලාත් අද දවසේදී ලංකාදීප දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඔන්න අධිකරණ අමාත්‍යවරයාත් ප්‍රකාශ කරලා තියෙනවා.
0: මත්ද්‍රව්‍ය වැරදිවලට 24,000ක් හිරේ කියලා සඳහන් වෙනවා ජාමර. 24,000ක්. මත්ද්‍රව්‍ය වැරදිවලට සලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකට යොමු කරන්න කියලාත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි වාහන LC වලට චැසිස් අංකය අනිවාර්ය කිරීමට යෝජනාවක් ආනයන මගඩි මඩින පියවරක් කියලත් සඳහන් වෙනවා.
1: තව සිරස්තලයක් තියෙනවා මේ ජාතික පාසල් ගැන.
0: ඔව්, ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනයට බිලියන 13.5 කියලත් අද දින වෙන පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි ඊයේ සිද්ධ වෙච්ච ඛේදනීය පුවතක් වාර්තා කරලා තියෙනවා ඡායාරූප සමගින්. තෙදෙනෙකු බිඩි ගනිමින් නාවල පිටියේ ගසට යට වූ ත්‍රී රෝදරිය කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතනදී චාමර පාසල් සිසුවෙක් සහ ඔහුගේ මව සහ නැන්දනිය මිය ගොස් තිබ්බා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවාසනාවන්ත සිදුවීමක් අපිට අහන්න දකින්න ලැබුණා. ඒක කලින් කියලා තියෙනවා චාමර මේ ගස ඉවත් කරන්න කියලා. කීප පාරක්ම මේ පෙත්සන් දීලා තියෙනවා මේ ගස ඉවත් කරන්න, මේක දිරලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැත්නම් ඉඳලා අවසානයේදී අම්බෝ හිතා ගන්න අමාරුයි චාමර. ඒ ඡායාරූපය දැක්කහම පස්සේ එහෙම මිනිසුන්ගේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා අපිට හිතා ගන්න අමාරුයි. ඉතින් අන්තිමේදී ඉතින් එහෙම දෙයක් වෙලා ඒ මිනිසුන්ට මොනා හිතෙන්නේ නැද්ද?
1: ඔව්, හිතන්න දෙයක් නෑ, ඉතුරු වෙන්න නැතුව ඇති. ඉතින් මේ වගේ තත්ත්වයක් වෙනවා ඉතින් නේද? නගරවල ගස් කඩන වැටෙනවා, පාලම් කඩලා මිනිස්සු මැරෙනවා නේද? බස් වල පහපුරු ගැලවෙනවා.
0: සමහර රට චාමර අපි කැමති නෑ ගස් කපනවට. මොකද ඒකට පළවෙනි හේතුව අපි දැන් බහුතරයක් ගත්තහම පස්සේ අපි පරිසරයට ආදරෙන චාමර. එතකොට දැන් සාමාන්‍ය නගර මැදේ තියෙන ගස් කපන්න අපි කැමති නෑ. හැබැයි ගස් කපන පළවෙනි හේතුව තමයි මෙන්න මේ වගේ හේතු. දැන් කොළඹ ප්‍රදේශයේ පහුගිය කාලේ පුරාවටම මේ විදිහේ ගස් කැපීම් සිද්ධ කරා. මොකද අපි දන්නවා කොළඹත් පහුගිය දවස් ටිකේම ගස් කඩන් වැටිලා ඊට පස්සේ බස් රථවලට හානි වෙලා බස් රථවල ගියපු මගීන්ට හානි වුණා. ඒ වගේ පුවත් වාර්තා වුණා. ඉතින් ඊට පස්සේ කොළඹ අනාරක්ෂිත ගස් ටික ඔක්කොම කපලා දැම්මා. ඉතින් ඒ වගේ දේවල් කරන්නේ පරිසරයට හානියක් වෙන්න නෙමෙයි, මේ වගේ මිනිස්සු පරිස්සම් කරගන්න. මොකද අපි අන්තිමේදී බඩින්නේ තේ මිනිස්සුම තමයි. මොකද මේ වගේ ගස් තියෙනවා අයින් කරන්නෙත් නැහැ කියලා. අපි ආපහු බයිනෝ මිනිස්සු හැමතිස්සම ගස් කපනවා කියලා. අපි මේ ගස් කපනවා කියලා කියන්නේ වනාන්තර එලිකරන එක නෙමෙයි. වනාන්තර එලිකරන එක ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ කියන්නේ පාරවල් අයිනි මිනිස්සුන්ට කඩතරයක් වෙන්න තියෙන ගස් ගැන. නැතුව මේ වනාන්තර එලිකරන එක සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒක අමතක කරන්නපා.
1: දැන් උතන හරි සරල මේ විද්‍යාත්මක කාරණාවක් නිපුත තියෙන්නේ. දැන් කොළඹ නගරේ නම් කොළඹ නගරය සංවර්ධනය කිරීමේදී මේ ගස් හිටවුවේ කොයි කාලෙද නේද?
0: ඔව්.
1: එතකොට දැන් ගස්තර කොච්චරක් වයසයිද? ඒ ගස්තර වයස බලන්න දැන් උපකරණ තියෙනවා. ඒ උපකරණෙන් බලා ගන්න පුළුවන් මේ ගසේ කඳ දිරලද තියෙන්නේ, මේකට කොච්චරක් විතර වයසක් තියෙනවද? ගහක ආයු කාලය පරිසරවේදීන් දන්නවනේ. මේ ගහ නම් මෙච්චරක් විතර කාලයක් තමයි මේ ගස තියෙන්නේ කියලා නේද? ඒකත් එක්ක ඉතින් ඔය දේවල් කරන්න පුළුවන් අපි හිතන්නේ කෝටි ගණක මැෂින් වෙන්න ඇති කියලා ඕවා ඉතින් නේද? අඩුම තරමේ කොළඹ මම දන්න විදිහට කොළඹ මහනගර සභාව සතුව තියෙනවා. හැබැයි ඉතින් ඒ වගේ වැඩක් ගන්නවද කියන එක ප්‍රශ්නයක්. මොකද කොළඹ හැමදාම ගස් කඩාන වැටෙනවා.
0: හැබැයි
1: මෑත කාලිනු මම දැක්කා දඹුල්ල වගේ නගරවල ඉතාම

0: එකක්වත් නැහැ මං හිතන්නේ. කා කපා විතරයි කියන්නේ.
1: කා කා අපි හනම් අර ගස් ටික විතරයි කවලා ඉවරයි.
0: කියාත්ම වේවට කොහොද? නේද? එක කොට්ටෝරු.
1: හරි.
0: පුදුම දේවල් ඉතින් අපේ රටේ අපිට බලන්න අහන්න වෙලා තියෙන ඉතින් නේද? විද්‍යාත්මක කාරණා කොච්චර කරන්න පුළුවන් තිබුණත් කොහොම හරි මේ අධික තණ්හාව තියෙන මසුරුකමත් එක්ක මේ පුදුමාකාර විදියට මේ දේවල් විනාශ කරගෙන ගිහිල්ලා අවසානයේදී මේ වගේ මිනිස්සු ජීවිතේ වන්දි කරන මම අර කිව්ව එක පාලම් කඩාගෙන වැටෙනවා, බස් වල යද්දි බාබුරු කඩාගෙන වැටෙනවා. මෙහෙම රටක් තිබ්බත් කියන්නේ කොබෙටත් ඉතින් නේද?
1: එහෙනම් අපි ඒකේ විරාමයකට යමුනේ චාබර.
0: අපි කෙට විරාමයකට යන්නත් උනේ, තවත් කතා කරන්න දේවල් අපිට තියෙනවා.
1: හ්ම්.
0: ඉතින් පරිස්සමෙන් ඉන්න වැහි කාලේදී ඔය නගර මැද්දේ හැම යනවනම් ওই ගස් ළඟ නතර කරන දුරකතන සංවාද වලට හැම යන්න එපා. සැලකිල්ලෙන් ඉන්න පුළුවන් තරම් අපි මේ වෙලාවේ ආරක්ෂිතකව ඉමු ඉතින්.
1: සහ තියෙනවානේ මේ ගස් යට වැහි දෙකයි කියලා. ඒ නිසා මේ ගස් යට සාමාන්‍ය සමහරු ගිහිල්ලා ගස් යට වෙලා ඉන්නවා චාමර, හරි කමන්නේ වැස්සෙන් බේරෙන්න කියලා. හැබැයි එහෙම ඉන්න එපා. මොකද ඒක අවදානමක් කියලා අපි සාමාන්‍ය විදියට දන්නවනේ. ඉතින් අර වෙන ගාන්ධයක් නැති කමර එතන ගියාට එහෙම යන්න එපා.
0: කොළඹට ওই ප්‍රශ්න දැනෙන ගොඩක් මිති. කාක් කොණ්ඩ පින් සිද්ධ වෙන්නේ නේ?
1: කොළඹට ඉන්නේ.
0: ගස් වලින් දුවම ගස් එරියදි ගන්න.
1: ගහක් නක් ගහක් නක්
0: තනුවරින් දුවන.
1: හරි
0: අඳුකල වගේ
1: අපි කෙටි විරාමිකට යනවා. වෙලා මතක් කරන්න 2:51.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. Number 20. Number 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
3: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
4: 89.1 89.3 Supreme Radio.

0: උදේ 7යි විනාඩි 57යි දැන් බලාව මම කල්පනා කරේ චාමර අපේ ජීවිත මොනතරම් අවිනිශ්චිතද කියලා. ඒ කියන්නේ අපේ ජීවිතවල ඒ තියෙන ස්වභාවය මොන වගේ වෙලාවකදී මොන විදිහකට වෙනස් වෙයිද කියන අපි දන්නේ නැහැ. අද දවසේදී hina වෙලා කතා බහ කරලා ඉන්න හරිම ආදරෙන් ඉන්න මිනිස්සු හෙට දවස වෙද්දී අපි ගාව ඉඳියද නැද්ද කියනවත් අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඔබට ලැබෙන හැම වෙලාවකම හැම මොහොතකම පුළුවන් තරම් ආදරේ විතරක් පතුරන්න. එහෙම නැතුව වේදනාව අරන් එන්න එපා. මොකද වේදනාවක් ඔබ අද දවසේදී දීලා හෙට දවසේදී ඒක නැ අපි ගාව නැතුනොත් එහෙම අපිට මුළු ජීවිත කාලෙම ඉතුරු වෙන පසුතැවීමක් විතරයි. ඉතින් ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඉන්න හැමෝමත් එක්කම ආදරෙන් සතුටින් ඉන්න උත්සාහ කරන්න.
1: මහගම සේකරත් කියලා තියෙනවානේ මේ සුසානයේ නෙවෙයි අවසන, තිබිරිගේ නෙවෙයි ආරම්භම, මරණය දිගු ගමනක නවාතැන් පලක් පමණි කියලා.
0: ඔව්
1: නේද. එහෙනම් මේක ඉතින් නොනවති කැරකි කැරකි ඉතින් යනවා නේද. යන වෙලාව කොයි වෙලාවද කියලා ඉතින් කියන්න අපිට බෑ ඉතින්. ඒක නිසා ඉන්න ටිකේ ඉතින් පුළුවන් තරම් නේද මිනිසුන්ට ගිනි ගිනි දෙන්න නැතුව නේ.
0: ඔව්
1: සාධාරණ ජීවත් වෙන സമയ තියෙන. ඒක ලෝක ස්වභාවය ඉතින් ඒක අපිට තේරුම් ගන්න වෙනවා.
0: ඔව් සාමාන්‍යව ජීවත් වෙන ගමනදී ශාමර අපිට තියෙනවානේ දැන් අපි රස්සාවක් කරන්න ඕනේ. රස්සාවක් කරලා ඉවරලා අපේ ජීවිතේ හදා ගන්න ඕනේ. අම්මට තාත්තට සලකන්න
1: ඕනේ.
0: සහෝදර සහෝදරියන් නම් එයාලට දේවල් කරන්න ඕනේ. ඔය හැම දෙයක්ම ශාමර සාමාන්‍යයෙන් ගෙදර අක්කා කියන කෙනා ගාව තියෙනවා. අයියා කියන කෙනා ගාව තියෙනවා. තමන්ගේ මුලින්ම පවුලක බර කරට ගන්න ශාමර ගෙදර ඉන්න වැඩිමහල් සහෝදරයා. මොකද වැඩිමහල් සහෝදරයා තමයි ගෙදරට කරන්න ඕනේ කියලා මුලින්ම හිතන්නේ. අතරම කිව්වොත් එහෙම සමහර සහෝදරයෝ වැඩිමහල් සහෝදරයෝ ඉන්න දන්න කාලෙ ඉඳන් ශාමර කරන්නේම තමන්ගේ ජීවිතයට වඩා තමන්ගේ පල්ලෙහා ඉන්න සහෝදරයන්ගේ සහෝදරියන්ගේ ජීවිත හදන එක. ඒක මං හිතන්නේ අනිවාර්යයෙන්ම හැමෝම පිළිගන්නේ. සමහරක් වෙලාවට මේක පවුලේ තියෙන අර වගකීම් බරට ගන්න එකේ ස්වභාවයත් එක්ක සහෝදර සහෝදරියන්ගේ රාජකාරිය වෙනස් වෙන්න පුළුවන්. සමහර පවුල්වල ලොකු සහෝදරයා නෙමෙයි පොඩි මෙක්කෙනා වෙන්න පුළුවන්. ඒකේ බර කරටම ගන්න. කොහොමනත් තමන්ගේ ජීවිතය ගැන නොහිතා අනිත් හැමෝම ගැන හිතන හැමෝටම ඇදෙන්න ඕනේ මන්නම් කියන්නේ ටිකට් එකක්. මොකද ඉතින් ඒ හැමෝම තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුවනේ චාමර දේවල් කරන්නේ. ඉතින් එහෙම කරන හැමෝටම NLB දාන නිදහනය ඇදෙන්න ඕනේ. මොකද NLB දාන නිදහනෙන් දශක 6කට වඩා වැඩි කාලයක් රටට සංවර්ධනය දෙන්න ජාතිකලතරයි මණ්ඩලය ආවා වගේම මේ මාසේ මැයි මාසේ 29 වෙනිදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් වන්න බිහිකර කන්ද උඩ රටින් ඒ දොඩම්ගස් ලන්දේ අලවිනියෝජිතයගේ තමයි මේ තමයි බිහිවුනේ. ඉතින් කොහොම හරි ඔන්න 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් වරන හම්බ වුණා. සමහරකට ඊළඟ සුපිරි ත්‍යාගයේ හිම්ම වෙන්නේ ඔයාට වෙන්න පුළුවන්. ඒ නිසා තව තවත් බල බල ඉන්න ඇතු. ඔයා අනිවාර්යයෙන්ම NLB දාන නිදහනේ මිලදී ගන්න කියලාත් මතක් කරන්න ඕනේ.
1: දැන් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා විශේෂම කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු මේ සුපුරුදු තෑගිලට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. හරි සන්ඩේ බෝනස් වාසනාව විශේෂයි. අනිවාර්යෙන් ගන්න දර නිධානේ ලොතරයි පත්.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන්න ගමන් අපි ලෑස්ති අලුත් පැකට් යන්න වෙලාව මතක් කරන්නම්. වෙලාව උදේ 8යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දන නිධානේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතාන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಹಾ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: උදේ ටයිම් විනාඩි 6යි දත් වෙලාව අපේ දෙවනි පැයට තමයි අපි ඇවිත් තේනු මතක් කරන්න ඕනේ මේ පැයේ මුලම අපිට කියන්න එක තලා ඉන්නවා ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් යන ජාතිකල උතරයි මණ්ඩලෙ. ඉතින් ජීවිතේ විශ්වාස කරලා කෙනෙක් එක්ක ජීවත් වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕනේ ජාතිකල උතරයි මණ්ඩලයත් එක්ක. මොකද මේ ජාතිකල උතරයි මණ්ඩලෙ හැම වෙලාවකම අපිට කියන්නේ ඔයා බය වෙන්න එපා, ඔයාට දිනුමක් තියෙනවා, ඔය අය ගැන අපිට අපි ගැන විශ්වාස කරන්න කියලා දෙනවා ජාතිකල උතරයි මණ්ඩලෙ. ඉතින් ඒ නිසා ජාතිකල උතරයි මණ්ඩලයත් අපිත් එක්ක ඉතලා ඉන්නවා විතරක් නෙමෙයි මෙල්වා RB 500 අපිත් එක්ක ඉතලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනි මේ ගමන යන්න.
3: ඔයාගේ ජීවිතයේදී ශක්තිමත් බැඳීමක් කියන දේ ගොඩක් වැදගත් ඉතින් නේද? සවිශක්තිමත් බැඳීමක් කියන්නේ ඉතින් නොසලන විශ්වාසයක් නේද තියෙන්නේ නේද?
2: ඔව්.
3: විශ්වාසයත් එක තමයි හැමදේම ජීවිතේ ඉතින් ඉස්සරහට යන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ. ඒකින්ද මේ විශ්වාසය කඩ කරන වැඩ නම් කරගන්න එපා ඉතින් නේද?
2: එපා කරන්න එපා. හරි විශ්වාසය කඩ කරලා අහුවෙන්නත් එපා. හරි.
3: කොහොමරි මේ දවසේදී සමුද්‍ර විජය නෞකාව අධිකාරියට පත්කිරීමක් සිද්ධ වුණා. නාවික හමුදාවේ සාමාන්‍ය සිද්ධ වෙන වැඩක් නෙති කලාතුරකින් තමයි ඔයගේ වැඩක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අමරිකා රජයේ ප්‍රධානයක් විදිහට ලැබුණු සමුද්‍ර විජය නෞකාව අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය තමයි මේ දවසේදී තිබුණේ. නිල උත්සවය තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අපිට ඉතින් ලොකු තවත් නැවක් හම්බෙලා තියෙනද කොට ටිකක් විශාල නැවක්.
2: ඒක අපේ නැවක්ද?
3: අපිට ලැබුණු නැවක් එතකොට. ප්‍රධානයක් විතර ලැබුණු නැව.
2: ඒක අපේ එතකොට. හරි.
3: දැන් අපේ අය දන්නේ නැහැ ඉතින් අපි.
2: ආයි ආයි දුන්නොත් කියන්න එපා. හරිද? අර අර ගාන ඕනේ මේ ඕනේ මේ පැත්ත මෙහෙම කියන්න බෑ.
3: දැන් අපි නැවුත් දෙනවා හෙලිකොප්ටරුත් දෙනවා තීරු බද වැඩි කරනවා නේද?
2: ඒක තමයි. එහෙම මෙහෙම නරක වැඩ කරන්න ලැස්ති වෙන්න එපා රම්පයි.
3: කද්ද කරන්නේ? ඔවා කියන්න යන්න එපා හොඳේ. ලෝක පරිසර දිනේ සම්බන්ධව අපිට කතා කරන්න ඕනේ. අපි ඉස්සරහට ඒක ගැන ටිකක් කතා කරමු. දිගට මෙහෙණයි ඉතින් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කවට මතක් කරනවා. අපි උදේ 10 වෙනකම් මේ පැත්තෙන් ඉන්නවා. TikTok live එක උනුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ පැත්තට එන්න. මේ දවස්වල ඉතින් කැස්ස වුණ හෙම්බරිස්සාව නේද ගොඩක් දේවල් තියෙනවා ඉතින්.
2: ඔව් ඒ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩිපුර හිතන්න ඕනි මේ ඒ හිතන අතරේ ඡාමර අපි ඊළඟ සෙන්දුවට යන්න කලින් ඉන්න කට්ටිය මතක් කරගෙන යන්නම්. මෙනුකි ඉන්නවා, එතකොට අශෝක් ඉන්නවා, රවි කුමාර් ඉන්නවා, චානිකා කුරවිට ආරච්චි ඉන්නවා, ඒ වගේම තමයි අනුජ දිල්ෂාන් ඉන්නවා, දමිත් මදුශංක හොරියවලි ඉඳන් ඉන්නවා, එතකොට ශාෂි ඉන්නවා ගාල් ඉඳන්, නුරේෂ් ඉන්නවා, සසී හිටියා, ඒ වගේම සරත් කුමාර් සිංහත් ඉන්නවා, සරත් ඔයාව එකතු කරගත්තා, සජී ඉන්නවා, සජීවත් මතක් කරන ගමන් ඊළඟට රිෂ්වාන් ඉන්නවා කුවේට් වලින් ඉඳන්. රිෂ්වාන් ඔන්න අපි ඔයාවත් මතක් කරනවා මේ කටියම ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන්. ශලින් ඩිසිල්වා ඉන්නවා. ශලින් අපි ඔයාවත් එකතු කරගත්තා. එතකොට අපි අංජුනි සුපුරුදු විදිහට අපිත් එක්ක ඉන්නවා. සංජීව ලියනගේත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ.
3: ඔව් නිපු අපිට යන්න වෙනවා. අදත් ගමනක් පොඩි ගමනක්. මොකද ඊ අපි එක කොටසක භාගය කිව්වේ මම කතාව දිග වැඩි නිසා.
2: ඒ
3: කොටස සම්පූර්ණ කරන්න ඕනේ නැත්නම් ඒක ලොකු අඩුවක් නේ නේද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ නේ අපිට.
2: හා එහෙනම් අපි යමු.
3: ඊයේ කොටසක් නේද? ඊයේ කොටසක ඉතුරු කොටස කියන්න.
2: හා ඊයේ කොටස කියන්න යමුක එහෙනම්.
1: Travel with Supreme.
2: ඊයේ නවත්තපු තැනින් අද අපි පටන් ගන්න හදන්නේ කියන්නේ.
3: ඊයේ නවත්තපු තැනින් පටන් ගන්න යන්න ඉතින් මේ වැඩේ නවත්තන්න පුළුවන් වැඩක් නෙවෙන්නේ නේද? ඒ දවසෙත් අපි කතා කළේ Travel with Supreme තුලින් අභයගිරිය ගැන. අභයගිරිය කියලා මම ඔයාලට කිව්වා. එතකොට ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරිය කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. ඒ කාලය තුල භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ වැඩ සිටි භූමියක් විදිහට තමයි අභයගිරිය හඳුන්වන්නේ. අද ඔයා අභයගිරිය ගිහිල්ලා චෛත්‍ය විතරේ බලලා දෙන්නේ. හැබැයි අභයගිරියට වඩා බලන්න ගොඩක් තැන් තියෙනවා. ඉතා විශාල භූමියක් නිපු. මම මේකේ කතාවේ දවසේදී කතාව පැහැදිලි කරගෙන ගියා කොහොමද අභයගිරිය නිර්මාණය වෙලා අභයගිරිය භික්ෂූන් නිර්මාණය වෙන්නේ, අභයගිරි සම්ප්‍රදාය කොහොමද නිර්මාණය වෙන්නේ. එතකොට අභයගිරිය කියන්නේ ජාත්‍යන්තර බෞද්ධ ආයතනයක් විදිහට මම මේ කතාව කියාගෙන ගියා ඔයාට. අද මම කියන්න හදන්නේ දැන් මේ අභයගිරිය චෛත්‍ය රාජනන් වහන්සේ මේ විදිහට ප්‍රතිසංස්කරණය වෙමින් ඇවිල්ලා අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන් පසුව සොළී ආක්‍රමණයට යටත් වෙනවා. කොහොම හරි සොළීන්ගෙන් මෙය බේරාගෙන නැත්නම් මෙය විවිධ රජවරුන් ප්‍රතිසංස්කරණය කරලා කාලය ගෙවෑමෙන් මේක ජරාජීර්ණ වෙලා වනල හැබලින් වට වෙලා මේක අර විනාශ වෙච්ච චෛත්‍යයක් විදිහට තමයි තියෙන්නේ. පළවන පරාක්‍රමබාහු රජතුමා තමයි මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිපු. එතකොට අඩි 400ක් පමණ තිබුණු මේ චෛත්‍ය උස අඩුවෙන් තමයි නැවතත් එතුමා සංවර්ධනය කරන්නේ. එතකොට අද අඩි 245ක් උසයි චෛත්‍ය. මෙහි විෂ්කම්මය වෙනවා නිපු අඩි 310ක්. හරි, සලපතල මළුව එක පැත්තක දිග අඩි 585යි. අඩි 585යි. හරි, අක්කර 8ක් පුරා විශාලයි චෛත්‍යයේ මේ විශාලත්වයේ විශේෂම සලපතල මළුව. හරි, ඒ වගේම වැලි මළුව සමග විශාලත්වය අක්කර 14ක් නිපු.
2: අක්කර
3: 14ක්. හරි, මුල් භූමි ප්‍රමාණය අක්කර 500ක්. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙවෙයි. මම කියන්නේ මේ මට හිතන කතාත් නෙවෙයි. මේ මහා වංශ තොරතුරු මත තිබුණු කතා සහ අද වර්තමානයේ තුලත් ඒ තියෙන විශාලත්වය තමයි මම මේ කියන්නේ. මේ වගේ නිර්මාණයක් හදන්න ඔයා හිතන්න පර්චස් දෙක තුනක ඉඩමක ඔයාට ගෙයක් හදන්න කොච්චර කාලයක් යනවද කියලා නේද? කී දෙනෙක් වැඩ කරන්න ඕනේද? ඒ කාලේ කොච්චර ජනතාවක් උදේ ඉන්නේ නැද්ද? දැන් මෙතන විශාලම කාරණා ප්‍රධානම කාරණයක් තියෙන නිපු ඒ තමයි අබේගිරියට පිවිසෙන ප්‍රධාන දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරේම ඒ කාලේදී විශාල පොකුණ තිබිලා තියෙනවා. අදටත් ලංකාවේ හමුවන විශාලතම පොකුණ තමයි ඇත් පොකුණ කියලා කියන්නේ. ඇත් පොකුණ තියෙන්නේ අබේගිරියේ මේ ආසන්නයේදී. තාමත් නටබුන් විදිහට නෙවෙයි අපිට හොඳින්ම බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත් පොකුණ විශාලත්වය ගැන කතා කරද්දී වතුර ඝන අඩි කොච්චරද කියලා මම ඔයාලට කියන්නම්. ඇත් පොකුණේ ඝන අඩි 375,000ක ජල ධාරිතාවක් තියෙනව නිබු. ඔයා හිතන්න කොච්චර විශාලත්වයක්ද කියලා. එහා සමගාමීව සම්පූර්ණ පොකුණ 64ක් මේ විහාරාරාම සංකීර්ණයේ තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නිබු, අදටත් ඔයාට අබේගිරිය පැත්තකට ගියොත්, ඒ කියන්නේ ටිකක් එහාට ගියොත් එහෙම භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න උපයෝගී කරගත්ත ගල්ලෙන් ඔයාට බලා ගන්න පුළුවන්. මේවා විශාල ගල්ලෙන් නෙවෙයි, ඊට කුඩා ගල්ලෙන් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අදටත් හමුවන නටබුන් අතරේදී අබේගිරිය තුල ඊට දියුණු සනීප ආරක්ෂක පහසුකම් තිබ්බ කියලා තමයි ඉතිහාසයේ කියන්නේ. වැසිකිලි කැසිකිලි පහසුකම් මේ සියල්ලක් මංග සම්පූර්ණ විදිහට දියුණු තාක්ෂණයක ඒ කාලේ තිබ්බා කියලා කියනවා. මෙතන නිපු ඔයා ගිහිල්ලා තියෙන නම් ඔයාට බලන්න පුළුවන් ලංකාවේ හමුවන විශාල බත් ඔරුවක් ඔයාට මෙතන හම්බෙනවා.
2: බත් ඔරුවක්.
3: ඒ කියන්නේ මං කියවන භික්ෂුන් වහන්සේලා 5000ක් විතර වැඩ සිටි භූමියක්නේ මේ භූමිය. ගලින්ම කොටුඹ බත් ඔරුවක් තියෙනවා. මේකෙදි සහ වියන්න නරුවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කියන විදිහට බත් ඔරුවට පාත්‍ර 5000ක බත් දාන්න පුළුවන් කියලා කියනවා. ඒතොර හිතන්න කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා. ඔය විදිහේ මහා අරුම පුදුම විශ්මිත නිමැවුම් රසක් ඉතින් අබේගිරියට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. යනකොට දවසක කවදාහරි අබේගිරිය ගිහලා චෛත්‍ය විතරක් වඳින්නේ නැතුව වටපිට යවිදලා බලන්න කොච්චර නෂ්ටාවශේෂ කොච්චර නටමුන් ඔයාලට බලා ගන්න තියෙනවද කියලා. ඒ වගේ මහා විශ්මිත නිමැවුමක් තමයි අබේගිරිය කියලා කියන්නේ. ඉතින් වලගම්බාවන්ට ඇතුළු සීලු රජවරුන්ට ඉතින් අපේ උත්තමාචාර්ය නේද අපි පිරිනමන් නොනිති මේ වගේ විස්මිත නිමැවුම් මේ රටට දායාද කළාට.
2: එහෙනම් ඉතින් අපි මේ කතාවත් එක්කම කෙටි විරාමයකට යන ලෑස්ති. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.

0: Sunavia Egre, a Sunavia Intune. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wakilhand. Wakilhand.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහගම්පොළ.
6: ඔයන්නේ පඬිතු නෝන.
7: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
6: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
8: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
6: හදමු හදමු.
8: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
6: දෙන්නංක හොඳ වර්ගයේ.
8: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI බොක්ස් බෝඩ්.
9: මෙල්වා මෙතේ දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
10: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
11: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
12: එම මෙහෙම
13: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
11: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
14: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
11: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ නිමේෂා නිමේෂා.
15: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ද ඇසලා තියන්නේ.
16: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
17: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
16: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
18: 89.1 89.3

0: මං ඔයාගේ ප්‍රශ්නයක් අහන්න චාබර.
1: හා
0: මං ප්‍රශ්නයක් අහන්නද?
1: ප්‍රශ්න නම් එපානේ.
0: වැරද මං අහන්නම්කෝ. ඔයාගේ ජීවිතේ ඔයාට අර හම්බෝ මොනා වෙයිද දන්නේ නැහැ කියලා හිතෙන තරමට බය හිතෙන සිද්ධියක් වුණාද? අද නම් මගේ ජීවිතේ ඉවරයි වගේ කියලා වට සිද්ධියක් වට හිම සිද්ධියක් තියෙනවා.
1: එහෙම සිද්ධි මට ඇති වෙනවා ඇති. දුර ගමන් සේවා බස් රථවල යනකොට. එදා මං ගෙදර ඉඳන් යනකොට කල්මුණේ කොළඹ බස් එක වගේ වගේ මට හිතෙනවා ඇති එහෙම.
0: ඔයාට ඒ කියන්නේ දුර ගමන්
1: ගලේ වල පහු කරලා ඕම අරගොල්ලෝගේ කන්ද වගේ පල්ලම යනකොට තේරෙනවා.
0: තේරෙනවාට. ඒ කියන්නේ අද නම් ඉවරයි වගේ හැඟීමක් එනවාද?
1: ඔව්. අදත් බේරේ වගේ අත්තම එන්නේ ඉතින් මම මොකද යනවා ඇතනම් මාසෙ දෙකක් තුනක් යනවා නේද?
0: ආ හා හා ඊට පස්සේ අදත් බේරේ දන්නේ නැහැ කියලා හිතනවා නේද?
1: ඒක සාමාන්‍ය දෙයක් වගේ වෙලා තියෙන හැබැයි
0: සාමාන්‍යයි නේද? දැන් ඔය අපේ ජීවිතේ චාමන සමහරක් කෙනාට හිතනවානේ දැන් සාමාන්‍යයෙන් ගෙදර එනකොට වයිෆ් ගේන්න කියපේම අම්මතක වුණා කියලා කිව්වහම පස්සේ තමයි පිරිමෑයට තමන්ගේ ජීවිතය සහ වරණ අතර තියෙන සැබෑ අර
1: දුර්ගමන්සේව බස්රත හොලයි කියලා හිතෙන්නේ නේද?
0: එකමුතුකම උඹුමගේ මරණේ ජීවිතයයි මෙතන දෙකම මෙතන නේද තියෙන්නේ කියලා හිතෙන්නේ අන්නේ වෙලාවට තමයි. අර ගේන්න කියනවා කෝල් කරලා මැසේජ් එවලා ආයි කෝල් කරලා කියලා පිරිමි ළමයිට අමතක කරවන්නේ චාමර.
1: අතනම කොච්චර අවධානම කුලා සින්දුවක් හරි හනන්න හරි පුළුවන් නේද?
0: ඒකනේ මේකේ ඒ කියන්නේ කොච්චර කිව්වත් කෝල් කරලත් කියනවා මැසේජ් කරලත් කියනවා ඊට පස්සේ ආපහු ගෙදර එන්න හදන්න කියන මැසේජ් එක එවුවාන් පස්සෙත් කියනවා අර කියපු ටික අරන් එන්න කියලා. ඒ කරලත් ඒ කියලත් එක්කෝ අමතක කරලා එනවා එහෙම නැත්නම් මොකක් හරි මාරු කරලා හරි මොකක් හරි අඩු කරලා හරි යනවා. ඇයි අතනම පිරිමි ළමයි එහෙම චාමර?
1: දන්නේ නැති මම මේ බඩු වරන් ගිහලා නැහැ නේද ගෙදෙට්.
0: ඒ වැඩක් නැහැ ඉතින්. ඔය බඳපු
1: කෙනා මොකද්ද කියන්න හදන්නේ? ඔයා දැන් මං කියන්නම්කෝ. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට මං කියන්නේ. හරි. සියලු සැමියන්ට නේද සියලු තරුණයන්ට සියලු පෙම්වතුන්ට නේද? ඔයා යන්න කසාගල ග්‍රීන් සුපේ එකට. ගිහිල්ලා ඕනි කරන බඩු මූටු ටික ඔක්කොම ගන්න. අඩුවට ගන්න පුළුවන් වගේම තමයි ඔය ගෙදර ඊට පස්සේ ගියාට පස්සේ ප්‍රමිතිය නෑ මේවා නරක් වෙලා මේ අල හරි නෑ කොහෙන්ද මේ අලගෙන ආවේ නිකන් අපි අල හදලා වගේනේ කතා කරන්න සමහරු අල අරන් ගියාම ඔය ප්‍රශ්න ඔක්කොම හරි විසඳුම් ටික දෙන්න පුළුවන් කසාග ග්‍රීන් සුප් එකට ඔයා ගියාට පස්සේ මොකද අත්‍යවශ්‍ය කරන ඔයාට බාණ්ඩ කියන්නේ ඔයා සීනි වෙන්න පුළුවන් හාල් වෙන්න පුළුවන් පරිප්පු වෙන්න පුළුවන් නේද ලූණු වෙන්න පුළුවන් මේ අත්‍යවශ්‍ය ආහාර වගේම තමයි ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට විශ්වසනීය ප්‍රමිතියෙන් ගන්න පුළුවන් කසාග ග්‍රීන් සුප් එකට ඔයා යනවා ඊට පස්සේ ප්‍රශ්න මොකුත් නෑ.
0: දැන් චාමර ඒ කියන්නේ ඉස්සරහට වයිෆ්ට හිනා වෙලා ඉන්න පුළුවන් හස්බන්ඩ්ටත් හිනා වෙලා ඉන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. මොකද ඉතින්
1: වයිෆ් අනික කසාග ග්‍රීන් සුප් එකේ වැඩ කරන කාර්ය මණ්ඩලයත් හරි සුහදශීලී.
0: ඕ ඔක්කොම ඒ කියන්නේ ඔයාලා
1: ලිස්ට් එක තමයි ඉන්නේ.
0: ලිස්ට් එක පෙන්නුව ගමන් ආයි අත ළඟටම ගෙනත් දෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට හොයා ගන්න බැරි නම් තැන් තැන් වල රස්සිය අඩු වෙවි ඉන්න ඕනේ නෑ. ඒගොල්ලෝ හොයා ගන්න බැරි විදිහට
1: පැක් කරලා. හිනා වෙලා කදී දන්නේ. මට බයදනේ හිනා වල ලෙඩක් හැදී වගේ.
0: ආ මට පේනවා එහෙනම් චාමර නේද මාතලේ ගියාන් පස්සේ අර
1: මාතලේ තියෙනවා අතුරු ගිරියේ තියෙනවා කඩු වල තියෙනවා ගණේ මුල්ල තියෙනවා නාරම්මල තියෙනවා ගම්පොල තියෙනවා තව පටන් ගන්න තියෙන දැන් ගොඩක් මම යනවා සයිට් විසිටින්
0: මට පේනවා චාමර ඔයාට හිනා වෙලා මේ නිකන් මොකක් හරි වෙයි කියන තරමටම කාත් එක්ක හරි
1: හිනා වෙලා ඇවිල්ලා නෑ මම කිව්වේ කසාගල ග්‍රීන් සුප් එකේ වැඩ කරන අපේ කාර්ය මණ්ඩලය ඉතාම සුහදශීලී විදිහට වැඩ කරනවා ඉතින් කතා කරන හරියටනේ සමහර රවාගල ඉන්නේ සමහර දෙන් වල ගියාම ඈ නිකන් බඩු ගන්නවා වගේනේ සමහර වෙන්නේ ඇයි ගේමද වගේ ඉන්නවා ඔව්
0: අපි පස්සෙන් යනවානේ ඇයි මොකටද මොකක් හරි හොරගම් කරන්න දාවේ වගේ හැංගි
1: අපි යන රාක්කයක් ගන්න ඉන්නේ සිකියුරිටි මහතුරු නේද හරි අවිනිශ්චිතකමක් ඇති වෙනවා තැන ගියාට පස්සේ නේද කියන්නේ අර දැන් අපි සුපර් මාකට් එකක අපි අර ඔයිට කලිනුත් ඔය කතා කරලා තියෙනවා නේද බාණ්ඩ රාක්කෝල අසුරන්නේ මිනිස්සුන්ට ඒක ගන්න හිතන විදිහටනේ නේ එහෙම ගියාම ගන්න නෙවෙයි තියෙන එකත් අමතක වෙනවා
0: මට ඇත්තටම ඔය ප්‍රශ්නේ තියෙනවා ඒ කියන්නේ සමහර කාලවලට අපි එහෙම මේ ওই බාණ්ඩ මිලදී ගන්න ගියාට පස්සේ සමහර මේ ඉන්න සිකියුරිටි මහත්වරු වටේම තමයි ඉන්නේ මට නිකන් ඒ වෙලාවට මම නිකන් මෙතන නිකන් හොරගම් කරන්න වගේ මට නිකන් ලැජ්ජාත් හිතෙනවා එතකොට ඇයි දැන් කට්ටියන් බලාගෙනත් ඉන්නවා
1: ඊට පස්සේ ඔකේ ප්‍රධානම දේ තමයි අපි දැන් ගිහිල්ලා බාණ්ඩ වර්ග 10ක් විතර බලලා ඉතින් අපි ඔක තියලා නෙන්නේ තියලෙන්නේ දෙන්නේ නැහැ
0: තියෙන්නේ තෙන්නේ නැ නිකන් මම ඌරෙක් වගේ කියලා හිතනවනේ හැබැයි ඉතින් ඕම් ප්‍රශ්න කසාගල ග්‍රීන් සුප් එකේ නෑ ඔයාට බය වෙන්න දෙයක්වත් නෑ හරිය නිදහසේ ඇවිදලා කරලා ඔයාට අවශ්‍ය කරන ටික අරගෙන ගෙදර යන්න පුළුවන් ළමයි ආයි ගෝයා ගත්තු ඒවල ගාන වැඩිද ගාන වලටද ඔයාගේ බඩු ලිස්ට් එකේ ගාන කොච්චරක්ද ආරකට වඩා වැඩිද එහෙම අහන්නේ නෙන්නේ නෑ මුකුත් නෑ ඔයාට අර ලැජ්ජාවක් නැතුව ගිහිල්ලා අඩුම ගානට සාධාරණ බාණ්ඩ අරගෙන ගෙදර යන්න පුළුවන් බය නැතුව මරණ බිය ඇතෑරලා ගෙදර යන්න පුළුවන්
1: අනිවාර්යෙන් කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුප් වේද අදම ගොඩ වෙන්න අලුත් අද්දකීම ගෙන ගන්නවට පුළුවන් කමක් තියෙන අලුත් තැනක් අඩුම මිලක් වැඩි විස්තර දැනගන්න මේ කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්න දුරකථනාංගය 0112-864-012 ට කතා කළත් වැඩි විස්තර ඔන්නෝ ගැ දැනගන්න.
0: අනික මේ කසාගල ග්‍රීන් සෝප් එකට ගිහිල්ලා ගෙදර යනකොට NLB ධන නිධානයක් අරගෙන යනවා කියලා කියන්නේ චාමර කෙලිම වයිෆ් ටික යන පුළුවන් ආ මෙන්න මං අරන් ගාව මේ බඩු ටික ගන්න කුස්සින් තියන්න ඊට පස්සේ කියන ආ මෙන්න ටිකට් එක බලන්න අද ඇදෙනවා අනිවාර්යෙන් කියලා කියන්න පුළුවන්. ඉතින් NLB ධන නිධානේ ඔයා ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයේ සිහිනවලට හරියන පාර තියෙනවානේ. අන්න ඒ පාරට හරිම පාර පෙන්නනවා.
1: පෑන් වැඩි වෙලා තියෙන නේද?
0: නෑ හරියට පොඩ පෑන්
1: ඉන්නේ. ධන නිධානේ ලොතරැයි කියලා කියන්නේ ඉතින් නේද? ඔයාට ඉතින් පෑන් මොකද්ද කර්මාංශලාවක්ම දාන්න පුළුවන් ඕන නේද? ඇදුනොත් එහෙම.
0: ආයි සල්ලි වලට හරි ගන්න පුළුවන්
1: තියෙනවා. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයේ දායකත්වය ලබා දෙනවා. ළඟම උදාහරණේ තමයි මේ මාසේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් කන්ද උඩරට වාසනාවන්තයෙක් කියන්නේ ලොතරැයි මහත්වයෙක් අතින් තමයි බිහි වුණේ. දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයේ දායකත්වය ලබා දෙනවා. අපේ රටේ ඒකාබද්ධ අරමුදලට ශක්ති සපයන්නේ ධන නිධානයේ ලොතරැයි. ඒ වගේම තමයි සුපුරුදු තෑගිවලට අමතරව, ඒ කියන්නේ රුපියල් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වගේ සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් දීමනාවත් ඔයාලට හිමි කරගන්න පුළුවන්. මේ වාසනාවත් තියෙන්නේ ධන නිධානයේ ලොතරැයියෙන්ම තමයි. හරි.
0: දැන් ධන නිධානයේ ලොතරැයි ඔයාට ඇතුළට පස්සේ චාමර ඇතුළට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මුදල් ටිකක් අතර හම්බුනහම පස්සේ වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ ගෙදර හදාගන්න විදිය ගැන කල්පනා කරනවානේ. ගෙදර හදාගන්න විදිය වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය තැනකට වෙන්න පුළුවන්. ඔය හැම තැනකටම අවශ්‍ය කරන දේවල් අතරේ මෙල්ව කියලා කියන්නේ අපේ ගෙදරට වෙන්න පුළුවන්, රැකියා ස්ථානයට වෙන්න පුළුවන්. ඒ ඕනම තැනකට අවශ්‍ය කරන කෙනා. ඉතින්
1: ඔව් දැන් සාමාන්‍ය අපේ ජීවිතයේ පොඩි මේ පොඩි නෙමෙයි අපි ගොඩක් හිතනවානේ බ්‍රෑන්ඩ් එක ගැන.
0: ඔව්
1: නේද අපි හොඳම සපත්තු පාවිච්චි කරන දැන් ඔයාලා වගේ නම් නේද රූපලාවන්‍ය ඕව නිකන් කොහේ හරි තියෙන එකක් ගන්න නෑනේ නේද? විශ්වාසයේ නම ප්‍රමිතිය මේ හැම දෙයක්ම බලනවා. ඔහොම හිතන ඔයා ඔයාගේ ගෙදර ගැන හිතන්නත් ඕනේ මේ විදිහට තමයි.
0: ඒකනේ. ඉතින් ඒ වෙනුවෙන් මෙල්වා GI පයිප්පත් තියෙනවා. ඉතින් ඉන්සාවට පුළුවන්කම තියෙනවා මෙල්වා GI පයිප්ස් පාවිච්චි කරන්න.
1: අනිවාර්යයෙන්.
0: එහෙනම් ඉතින් ඒක නම් මතක් කරන්න ගමන් මෙල්වා GI බට විශ්වාසයෙන් පාවිච්චි කරන්න කියලා අපි මේ සින්දුවම.
1: එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න උදේ 8:30 වෙලාව.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුණොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාග පිළිබඳව ලොතරැයි මණ්ඩලේ සියලු දෙනාටම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ආ ඔයන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු.
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
3: දෙන්නංක හොඳ වර්ගයේ.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
6: මෙන්වා මෙති. දන්න තියෙන GI box bar.
0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
7: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
11: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
12: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
11: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
10: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
10: ඉනිදා උදේ 9ට.
12: ඉගෙන ගන්න සර්.
0: 89.1 89.3 Supreme Radio.

0: දෙහටයි විධාරි හතලෙස් දෙකයි දැන් බලාව චාමර කවුරුහරි හැවුවත් එහෙම මේ ගේ හතල තියෙන මොනවලින්ද කියලා. එතකොට අපිට කියන්න දේවල් තියෙනවා. අපි මෙන්න මෙහෙම කරේ මෙහෙම කරේ මෙහෙම කරේ කියලා කියනවා. හැබැයි සමහර
1: වෙලාවට
0: අපි මෙච්චර දවස් වැඩ කළා ඉවර වෙලා ඒ දේවල් වලින් තමයි හැදුවේ කියලා කියයි. හැබැයි දන්නවද මේ දැන් සමහර අය චාමර ගේ හදන්න උඩ කරන හැමදේම හොඳම විදියට දාලා සමහර වෙල්ඩින් වැඩ කරන දැන් සමහර තැන් තියෙනවා.
1: සමහර ගේ හොඳටම හදලා වැඩක් නැති මිනිස්සු පදිංචි කරනවානේ.
0: ඒක වෙනම කතාවක්. දැන් ඔය අත්වැටක් එහෙම ගහද්දි චාමර මේ වෙල්ඩින් වැඩ කරලා ලස්සන කළු පාට අත්වැටවල් එහෙම ගහන දැන් ගොඩක් කට්ටිය මේ පෙළඹිලා තියෙනවානේ.
1: ගොඩක් දැන් ලී වලට වඩා අපි යකඩ භාවිතා කරනවා නේද? ගොඩක් GI පාවිච්චි කරන ප්‍රමාණතාවය වැඩි දැන්.
0: වැඩි වෙලා ලස්සනට හදනවානේ ඉතින්. එහෙම හදනකොට
1: ඔය උඩට සුදු යකඩ දාලා නේද? එහෙමනේ දැන් හදන්නේ.
0: දාලා ලස්සන අත්වැටක් එහෙම හදනවානේ පඩි පෙළවලට එහෙම හදනවා. ඊට පස්සේ ගෙදරට වුණත් ඔයා ලස්සනට හදනවා. සමහරු අර හුඩ් එකක් ගහන්න චාමර.
1: ඉස්සරහට නේද?
0: ඉස්සරහට හුඩ් එකක් ගහන්න.
1: මහිනවට අවුසරට.
0: අවුසරට සහ ගෙදරට හොඳට එඩී එන්න එතනට වෙන මේ උළුවත් සීට්පත් දාන්න නැතුව අර වීදුරු දාලා ලස්සන හුඩ් එකක් ගහනවානේ. ඉතින් අන්න ඒ වගේ දේවල් හදා ගන්නකොට විශ්වාසයේ 100%ක් තියෙන්න ඕනේ. පාවිච්චි කරන වෙල්ඩින් මේ සේවාව හොඳට මෙයාට දෙන්න ඕනේ.
1: يعني කොච්චර හොඳ යකඩ ඔයා පාවිච්චි කරත් වැඩක් නැහැ. ඔයා ගන්න වෙල්ඩින් එකේ ප්‍රශ්න තියෙනවා නේද?
0: ඔව්. ඔයා හරියට පාසන්න නැත්නම් ඒක හරියට පාවිච්චි වෙන්න නැත්නම් ඒතරද ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා විශ්වාසයෙන් පාවිච්චි කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්.
1: මෙල්වා ඉතින් GI බොක්ස් බාර් තියෙනවා හොඳ මේවා. නේද? ඒවත් අරගෙන ඔයා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ම පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා අවම දුම් විමෝචනේ, අවම ලෝබර, ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා ගන්න පුළුවන්. දශක දෙකක විශ්වාසය සමග තමයි කීර්තිවත් සන්නාමයක් මෙල්වා වලට හිමි වෙලා තියෙන්නේ වෙළඳපොලේ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කිව්වහම ඉතින් වෙල්ඩි කර්මාන්තින් අය දන්නවා කොච්චර වැදගත්ද කියලා. මේ නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. මේ කොච්චර හොඳ යකඩ ගත්තත් ඒකට මං කිව්වේ මෙතන පෑසුම හරියට තිබ්බේ නැත්නම් උතන ප්‍රශ්නයක් තියෙනවනේ, ගැලවිලා යනවනේ.
0: ඒකනේ
1: නේ. එද වුණාම නිකන් අර ගිනි සීරිය වැටක් වගේ තමයි වෙන්නේ නේද? ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඔයා හදන අවශ්‍ය කරන ඔයාගේ අවශ්‍ය කරන පඩිපෙළ අත්වැට වෙන්න පුළුවන්. ගිහිල්ලා අහලා බලන්න ඔයාලා මේවට පාවිච්චි කරන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩද කියලා.
0: ඔව් එහෙම මේකයි අපි ගියක් හදන්නේ. එහෙම නැත්නම් අපි දේවල් හදාගන්නේ හිතමුකෝ අපි වෙල්ඩින් වැඩක් කරගන්නවා කියලා. ඒ වෙල්ඩින් වැඩේ කරගන්නේ ආපහු සරින් සරේ යාට කියලා හදවගන්න නෙමෙයිනේ. අපි ඒක අපි මුදලක් වියදම් කරනවා. මුදල වියදම් කරනකොට ඔයා ඒ වෙලාවේ බලන්න එපා අම්බු ලොකු ගාණක් යනවාද. එහෙම නැත්නම් ඉතින් ඒකේ සර්විස් එකේ ගුණ කොහොමද? ඒ දේවල් බලන්න ඕනේ තමයි. ඒ දේවල් බලනවා වගේම අපිට කල්පවත්ම තියාගන්න පුළුවන් විදිහට මේ දේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක පුළුවන්ද කියන එක බලන්න. අනික
1: බලකනවද නේද? බලකනවද? වැස්සට මොකද වෙන්නේ? තවත් වෙන වෙන රසායනික ප්‍රතික්‍රියාවකට ලක් වෙනවද? ඔයගෙ දවල් අපි හිතන්න ඕනේ අනිවාර්යයෙන්.
0: හිතමුකෝ අපි මේ වැඩේ 1000 කරගන්න කියලා. අන්තිමේදී අපි හරිතනකට කරගන්න නැතුව රුපියල් 1000 කිනුත් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ තින් සැරින් සැරේ අර එකපාර රුපියල් 5000ක් දීලා හදා ගන්න ඕනේක මුළු මේ කියන්නේ හැම දවසකම වගේ 5000 කියලා හදා ගන්න.
1: අඩි බෙල්ලත් වැඩක් වගේ නම් ගලවන්නේ යන්න බෑනේ. අඩි බෙල්ලව තමයි හැරෙන්නේ. ඉතින් හරි කෙනෙක් අරගෙන එනවා ගෙදරට නේද? තව වියදම් වැඩි වෙනවා.
0: එහෙනම් ඉතින් අපි යමු සින්දුවකට. දෙකට
1: මම දැකලා තියෙනවා සමහර වෙලාවට රෙදිපටි වලින් හවත් බඳලා
0: දෙනවා. ඔව් සමහර තැන්වල තියෙනවා ඒව. එහෙමනම් එපා ළමයි. හරිද? මොකද ඕව තමයි 100% ආරක්ෂාව තියෙන්න ඕන දේවල්.
1: ජීවිතේට එහෙම වෙන්නේ නැහැ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා නම්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හද

නැතුන සුප්‍රීම් රේඩියෝ.

0: දුන්න නැති වුණාට මගේ හිත එහෙම බහිරයක් නැහැ. මොකද මං ගාව තියාගෙන ඉන්නවා. මට මේ කේක් කනා ගේනේ ඕනේ
1: නැහැ. මං ගින්නේ මේ මිල් ඩොලර් දින්න නෙවෙයි කේක් කනාට. මම අරගෙන තියෙන මට බොන්න.
0: ඒ වුණාට එහෙම බෑනේ චාමර බෙදා හදා ගැනීම
1: කියන එක. මං තේරුමක් තියෙන්න ඕනේ මිල් ඩොලර් කඩේ ළඟ තියාගන්න. දැන් වයස අවුරුදු 18 වැඩි නේද?
0: ඒ වුණාට ඉතින් එහෙම නෙමෙයිනේ බෙදා
1: හදා ගැනීම. තව අවුරුද්දකින් තරුණ වයස ඉවරයි.
0: මැදි
1: වයස එන්නේ එතකොට.
0: එහෙම නැහැ. එහෙම නැහැ. හරිද අපිට කියලා තියන්නේ බෙදා හදාගෙන ජීවත් වෙන්න කියලා.
1: බෙදා හදාගෙන කියලා තින් මේ දැන් දවස් කීයක් වෙනවද ගන්න කියලා.
0: ඒ වුණාට ඉතින් එහෙම බෑනේ චාමර. ඔයාගේ දේවල් මොනවාද? ඒවා ප්‍රෝග්‍රෑම් සාමාන්‍යයෙන් චාමර දැන් ඔයා සතුව තියෙන පැනඩෝ මොනවාද මෙන්ඩෝල් ඒව ඔක්කොම ටික
1: මේ පොල්ගස් දෙකක් තියෙනවානේ
0: ඒව ටික අපේ හරිද
1: පොල්ගස් දෙකයි වුණොත් තින්
0: ඔව් තමනාද
1: පොල්ගස් දෙකයි වැටයි ඇලයි ද ගඟයි
0: ගඟයි ඔක්කොම ටික තියෙනවා ඒ ටික ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම අපේ හරිද ඒ නිසා ඉතින් ඔයා කියන්න එපා ඒව මගේ විතරයි කියලා
1: සාමාන්‍යයෙන් අඩියෙන් මාසෙට වැට යනවා ගඟ පැත්තට
0: ඔයා එහෙම තමයි ඉතින් සාමාන්‍යයෙන්
1: සංක්‍රමණ වැටවල් අහලා තියෙනවද ඔයාලා
0: ඒව වෙන්න බෑනේ චාමර
1: ජංගම වැටවල්නේ ජංගම වැටවල් කොහොම හරි ගඟ මැදටත් වැටෙයි මට හිතේ යන විදියට
0: බය වෙන්න එපා අපිට ඒක හදලා දෙනවා
1: හැබැයි හොඳ මේ ටුවරිසම් කරන්න බල මම දැකලා තියෙනවා මේ ගින්ගංගේ හරි කොහේ හරි කිඹුලන් වෙනුවෙන් මේ පෞද්ගලිකව මේ අය මේ ටුවරිසම් පටන් ගන්න තියෙනවා දැන් ගොඩ කාලයකට කලින්
0: හා
1: ඊට පස්සේ තමයි දැන් සංචාරක සංවර්ධන අධිකාරිය කොහාගෙන ගිහිල්ලා කිඹුලු පෙන්වන්න යන්නේ මම හිතා ගින්ගංග පැත්තේ වාට පුළුවන් එහේ උපක්‍රමශීලී වැඩපිළිවෙලකට යන්න හරි හරි මෙල් ඩෝල් ගැන කියන්නු
0: මෙල් ඩෝල් කියලා කියන්නේ ඔයා ගාව අනිවාර්යයෙන්ම තියාගන්න ඕන එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගාව තිබෙන තත් ඔයා පුළුවන් තරම් අනිත් කෙනාට බල කරන්න ගන්න ගන්න ගන්න ගන්න කියලා මොකද අනිවාර්යයෙන්ම ඉක්මන් සහනේ
1: බලෙන් හරි වරන් දෙන්න නැත්තම් නේද
0: ඔව් බලෙන් හරි අරන් දෙන්න මොකද ඉක්මන් සහනේ ඔයාට හදිසියක් වෙච්ච වෙලාවට මෙල් ඩෝල් ගන්න පුළුවන්කම තියෙනවා අනික මෙල් ඩෝල් ගත්තට පස්සේ විනාඩි 5ක් 10ක් අතරතුර ඔයාගේ තියෙන උන්න වෙන්න පුළුවන් හිස රඳේ වෙන්න පුළුවන් ඊට පස්සේ ආපහු
1: ඇඟපත
0: වේදනාව වෙන්න පුළුවන් ඒ ටික ඔක්කොම අඩු වෙනවා ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ ඉක්මනටම ඔයාට මෙල් ඩෝල් අරගෙන ඔයාගේ ඔය තියෙන ඇඟපත වේදනාව අඩු කරගන්න පුළුවන්කම තියෙනවා
1: ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් නෙවෙයි දෙක තුනක්ම තියාගන්න හරි ඉක්මන් සහනේ සලසනවා කියලා ස්ථිරයි හරි පැරසිටබල් විශේෂයක් විදියට ඔබ ළඟට එන්නේ
0: ඒ අතරේ මතක් කරන්න ඕනේ චාමර ඊළඟ පැයට යන්න කලින් අපි අද සම්පත ගැන අද සම්පත ඔයා ගත්තොත් එහෙම ඔයාට මේ අර එදා වියදම එහෙම මේ ෂේප් එකේ අරගෙන යන්න පුළුවන්කම තියෙනවා
1: අපිත් එක කතා කළොත් අද සම්පත දෙනවා වගේ තමයි ඉතින්
0: ඒකනේ අනේ
1: අපි කියන්නේ ඉතින් වැදගත්ම කාරණා නේ අපි කියන්නේ
0: ආහා
1: නේද මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකේ තෝරගන්න මේක තමයි ක්‍රමවේද එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන්. අවසාන අංක 4 ගැළපුණොත් ඔයාලට රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි තියෙනවා. තව සෙසු තෑගි දෙන්න නැතුව ඉන්න සෙසු තෑගි තියෙනවා. මේ මතක් කරන්න තියෙන්නේ අද වියදමට අද සම්පත. අද ගිල්ල පොලී අය ළඟ ගිල්ල අඬන්න ඕනේ නැහැ. පොලී මුදල අය ළඟ ගිහිල්ලා නිකන් ඔයා මේ බාල්දු වෙන්න ඕනේ නැහැ. කීයක් හරි දෙන්න කියලා නේද? ඊළා මේ කොහෙවත් එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාට හිතන්නකෝ 250,000 ගසන් ඔයාට තියෙනවා තෑගි දිනා ගන්න. මේ අවස්ථාව මග අරගන්න අනිවාර්යෙන් අද සම්පතවල තරයපත් වැඩි වැඩියෙන් ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ. ජාතිකලු තරයි මණ්ඩලේ.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකා

0: ಗೀತೆಯ ವಿಭಿನ್ನ ಮಹಾ ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ
1: ಹಿತವತ ರದಿನ್ ರದಿನ್ ගයන්න ගීතය මහා
2: වාන සින්දු කියන්නේ පය වුණා ප්ලීස්
1: ඒ වුණාට ශාමර ඔයගොල්ලෝ අපිට අවස්ථාවක් දෙන්න ඔයගොල්ලෝ මේ පුංචි මාර්කක වලට අතහිත දෙන්න ති මිනිස්සු
2: මට අවස්ථාව ස්පාසල් වේදිකාවේ ලබා ගන්න නැති නැවත අවස්ථාවක් ලබා දෙන්න බෑ
1: ඒ වුණාට එහෙම එපා ශාමර අපේ මේ පුංචි මාර්කක වල හීන පළදරන අවස්ථාව දෙන්න ඕනි මන්නම් කියන්නේ
2: මට ඇහුන්නේ නැහැ මාර්කකලු
1: මාර්කකලු ඒ වගේ මල්කැකුළු වලට අනිවාර්යම ජීවිතේ දිනන්න සවියක් වෙන්න ජාතිකලොතරයි මණ්ඩලය අපිත් එක්ක එකතරා ඉන්න.
2: ජාතිකලොතරයි මණ්ඩලෙ තින් නේද ඔයා කොහෙද කියලා වැඩක් නැහැ ඔයා. නේද කොහෙද ඉන්නේ කොතනද මොනවද කරන්න වැඩක්
1: නැහැ. ආයෙ වයස අදාළත් නැහැ ජාතිකලොතරයි මණ්ඩලෙ.
2: අනිවාර්යෙන් කෝටි ගණක දිනුම් අවස්ථාවල තියෙන වැඩි වැඩියෙන් ගන්න තියෙන ටිකට් ඉති. ඒ වගේම තමයි ඉතින් අපිට මේ ගමන යන්න ඉන්නවා. මෙල්ඩෝල්
1: අනිවාර්යෙන් ඔයාගාව තියාගන්න ඕනේ මොකද මේ දවස්වල කැස්ස ඔන හෙම්බිරිසාව හතර අතින් වට කරලා තමයි අපි හොයාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් පොකට් එකේ තියාගන්න, පර්ස් එකේ තියාගන්න, ඔෆිස් එකේ තියාගන්න. ඔෆිස් එකේ බොස් අනිවාර්යෙන්ම ඔෆිස් එකේ තියාගන්න. මොකද මේ දවස්වලගේ බොරුවට ඔය කැස්ස මට හෙම්බිරිසාව මට කියලා සමහර අය ඉක්මනට නිවාඩු ගන්න හදනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මෙල්ඩෝල් ඔයාගාව තියාගන්න. මෙල්ඩෝල් ඇත් එකේ ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
2: එහෙනම් ඉතින් මේ පැත්ත වැරදිට පටන් ගන්න උදේ 10 වෙනකන් ඉතින් එකතුලා ඉන්න කියලා තමයි කියන්නේ.
1: 10 වෙනකන් ඉන්න මතක් කරන්නේ ඉන්නවා හර්ෂ බණ්ඩාර අපිත් එක්ක ලයිව් එකේ එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි චේ යන්න හදන්නේ. චේ හනම් කමන්නේ. ඉතින් ඔයා යන්න ඕන නම් යන්න. ඉතින් අපිට ඉතින් ඉන්න කියන්න බැහැනේ ඉතින්. දලංජන මද ශංකේ ඉන්නවා. ජලංජන ඔයාවත් එකතු කරගත්තා. කුමාරී ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එක වෙලා තියෙනවා. එතකොට සුබෝදාසක් සුබෝදාසක් කියලා තියෙනවා. හිතට සවිය හිට තමයි ඒ තියෙන්නේ. යාගේ නම නම් ඉතින් අවුපුල් උපුල් උපුල් ඉන්නවා. එතකොට රිහාන ඉන්නවා. රිහානත් එකතු කරගන්න ගමන් සමනලි ඉන්නවා. සමනලි ඔයාවත් මතක් කරනවා. එතකොට තව ඉන්නවා අතු කියලා කෙනෙක්. එයා අපිත් එක්ක එකතු වෙන්නේ ඒශ්‍රාල් වල ඉඳන්. ඒ වගේම තමයි එන්පී කුමාර් ඉන්නවා ඒශ්‍රාල් වල ඉඳන් අපිත් එක්ක එකතු වෙලා ඒ කට්ටියම එකතු කරගන්න ඕනේ. ගොඩාක් ආදරෙන්.
2: ඉතින් ඒ හැමෝමත් නිවසේ සිට අපි වහගෙන ඉන්න. වැඩපලේ සිට අපි වහගෙන ඉන්න. මේ මගතොටේ කඩපිලේ අපි වහගෙන හැමෝමත් අපි එකතු කරගෙන එහෙනම් තව ලස්සන සින්දුවක් අහමු.
1: අපි අහන්නේ හින්දි සින්දුවක්. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න. අකුමාර එකතු වෙන්නේ කුවේට් වලින් දල්ලු හරිද? එතකොට මනුත් ඉන්නවා. මනු හලෝ. එතකොට සනත් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන එහෙනම් අපි අහමු මේ සින්දුව. තව කට්ටිය ඉන්නවා නම් තව පොඩි වෙලාවකින් මතක් කරන්න. අද රික්ස් ෆ්‍රයිඩේ වැඩිපුරම සින්දු ඇහන්නේ.

0: su novia ekran, su novia intuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Wakil anda, wakil rata.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේ කයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම් බෙදාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: 89.1 89.3 Supreme Radio.
8: Magi hande, magi rata.

0: උදේ නවයයි විනාඩි 26යි දැන් වෙලාව. එපා කියන දෙයමයි චාමර කරන්නේ. මම කිව්වා ඔයාට මටත් එක්ක ගන්න එපා කියලා. මම ගන්නම් කියලා. හැබැයි දැන් ඔන්න ඇදුනොත් එහෙම මගේ. හරිද? හරිද?
1: මොකද්ද කියන්න ඕනි?
0: අයියෝ ආර අරන් මගේ මේසුරින් තියලා තිබ්බ. ආ ඒ වාගේ ටික දාද සම්පතාර ඔයාගේ ටික තේ තියලා තිබ්බ.
1: ඔයාට දෙන්න තමයි මම ගෙනාවේ.
0: මම හිතුවා ඔයා මම හිතුවා ඔයා මගේ මේසුරින් තියලා තින්නේ මටත් එක්ක ගෙනල්ලා කියලා චාමර.
1: දිනුවත් රුපියල් 20ක් විතර දෙන්න.
0: පස්සේ
1: ගස්තුනේ 60යිද?
0: රුපියල් 60යි.
1: මහජන සම්පත දිනුම්මාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානංක හතර ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින්
0: තෝරගන්නේ.
1: එතකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක් වඩා දිනා ගන්න පුළුවන්. අවසානංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසානංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදලක් වගේම සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත ලොතරැය්‍ය ඔයාට ඉතා විශාල සහනයක් අරගෙන එනවා. ඒ නිසා වැඩි වැඩියෙන් අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්න.
0: මම ඇහැ ගහගෙන ඉන්නේ චාමර. හරිද?
1: හ්ම්.
0: ඔයාට කීයක් ඇදෙනවද කියලා ඇහැ ගහගෙන ඉන්නේ. මම හැමතිස්සෙම බලනවා කීයක් ඇදලාද, කොහෙද ඇදලා තියෙන්නේ, කාගෙන්ද ඇදලා තියෙන්නේ, ඔක්කොම මම බලාගෙන ඉන්නේ. නිකන් හරි ඔයාට දනොත් එහෙම අපිටත් ඒක වග කියන්න එපා නේ චාමර. ඉතින් ඔයාගේ ජීවිතය ගැන අපි වග කියන එකේ අපිට ඉතින් ඔයාගේ සල්ලි වලට වග කියන්න බැරි ගමන් නෑනේ චාමර.
1: හ්ම්, අනිවාර්යයෙන්.
0: ඉතින් ඒ නිසා ඔෆිස් එක ඇතුළේදී ඔයාට ආරංචි වුණොත් එහෙම ඔයාට ඇදලා කියන ඒ සියලු සේසත ඔෆිස් එකේ අපි සතුවන බව කරුණාවෙන් සලකන්න.
1: හොඳයි
0: හොඳයි. මේක නෙමේ චාමර. දැන් සාමාන්‍යයෙන් සමහරු කියනවානේ මේ අපිට අනිවාර්යයෙන්ම ශක්තිමත් බැඳීමක් තියෙන්න ඕනි කියලා. අපිට හැමදේම හොඳ විදියට සිද්ධ වෙන්න ඕනි කියලා. එහෙම හැමදේම හොඳ විදියට සිද්ධ වෙන්න ඕනි කියලා හිතන හැමෝම අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයේ ඉඳන්ම, තමන් ඉන්න තැන ඉඳන්ම, තමන් පාවිච්චි කරන හැමදේම හොඳම විදියට ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ඔයා ගන්නවා නම් එහෙම, ඔයා වෙල්ඩින් වැඩ කරනවා නම් එහෙම, ඔයාට පුළුවන්කම තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් විතරක් පාවිච්චි කරන්න. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔයාට නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන් කියන එක.
1: නිර්වාද්‍ය කියලා කියන්නේ විශේෂම දැන් මේ අවම ලෝබර්, ඒ වගේම අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය කියන එක ගොඩක් වැදගත්. මොකද ඒක දහණේ වෙනවා කියලා අපි දන්නවනේ නේද? ඒ දහණේ වීමත් ඒක තමයි අර පැහැසීම සිද්ධ වෙන්නේ. ඒක කාර්යක්ෂම වෙන්න ඕනේ. ඉක්මනට නිකන් අර සමහරවට සමහරව තියෙනවා නිකන් නේද? නිලාකූරක් පත්තු කරා වගේ ඉවර වෙලා ඉවරයි. එහෙම හරියන්නේ
0: නැහැ.
1: ඒ වගේම තමයි නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දශක දෙකක විශ්වාසයක් තියෙන මෙල්වා සන්නාමයෙන් තමයි මේ එන්නේ. ඒක නිසා ඉතින් වෙළඳපොලේ විශ්වාසය ගැන බය වෙන්න දෙයක්
0: නැහැ.
1: SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. අපේ වෙල්ඩින් කර්මාන්තය හා සම්බන්ධ වෙන මහතුරු දන්නවා කොච්චර වැදගත්ද කියලා. ඔයත් වාගේ නිවසේ වාගේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන යකඩ වැඩවලට යනවනම් නේද, මේ පෑසු වැඩවලට යනවනම් අනිවාර්යෙන් බලන්න මෙල්වද පාවිච්චි කරන්න කියලා.
0: මෙල්ව පාවිච්චි කරනවා නම් බය වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම තෝරගෙන තියෙන හොඳම කෙනා මේ වැඩේ කරන්න. මොකද මෙල්ව පාවිච්චි කරනවා කියලා කියන්නේ එයා දන්නවා මේවල මේ මම විතරක් හම්බ කරන් හරියන්නේ නැහැ, මේ මිනිස්සු මේ වියදම් කරන සල්ලි වලට මම සාධාරණයක් කරන්න ඕනේ කියනක හොඳටම දන්න හොඳම මේ කෙනෙක් තමයි ඔයා හොයාගෙන තියෙන්නේ. හරිද?
1: සමහර තැන් තියෙනවා මේ වගේ නමකුත් නැහැ. ගේන්නේ මොන රටේද කියලා දන්නේ
0: නැහැ.
1: හදන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. අඩුපතරමේ බාසුන් නැහැව දන්නේ නැහැ. එතෙන් ආවේ කොහොමද කියලා නේද? එහෙම පාවිච්චි කරලා හරියන්නේ නැහැ. මොකද සවිශක්ති මත් භාවයෙන් කල් පැවැතීමක් තියෙන තමයි අපි ගන්න. අද යකඩ භාවිතයට අපි යොමු වෙලා තියෙන්නේ නේ. බොක්ස් බාර් භාවිතා කරන්න අපි යොමු වෙලා
0: තියෙන්නේ.
1: අද ලී වර්ග භාවිතා කරන්න බෑ ගොඩක් ගණන් සමහරලාට නේද? ගුල්ලු ප්‍රශ්න, වේයංග ප්‍රශ්න තියෙනවා. ඒ කිසිම ප්‍රශ්නයක් නැතු. ඉතින් ඔයාගේ අවශ්‍ය කරන වැඩේ හරියටම කරගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරත්.
0: කසාගල ග්‍රීන් සෝපා කියන්නේත් එහෙමනේ චාමර. කසාගල ග්‍රීන් සෝපා කියලා කියන්නේත් මේ අපි ඔයාට අඩු මිලකට හොඳම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ දෙනවා. මොකද අපිට අතරමැදි වෙන්නේ. අපි අතරමැදියන්ට ගෙවන්නේ නැහැ. අතරමැදියන්ට ගෙවලා අරගෙන ඔයාට මේ සාධාරණ ගානකට නැතුව නිකන් අසාධාරණ ගිනි ගණන් වලට කළු කඩ වගේ අපි භාණ්ඩ දෙන්නේ
1: නැහැ.
0: අපි කරන වැඩේ තමයි ඔයාට සාධාරණ මුදලකට භාණ්ඩ දෙනවා. ඔයාට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මාස වේදම බැලන්ස් කරගන්න පුළුවන්කම තියෙනවා අපේ තැන්ට આવොත් එහෙම. එහෙම තමයි කසාගෙන ග්‍රීන් සුපර් කියන්නේ. ලංකාව වටේම දැන් ශාකා ආරම්භ කරන්න පටන් ගන්න තියෙන්නේ. අලුත් තනක් අඩුම මිලක්. ඉතින් මේවර කොට තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල සහ ගම්පල කියන තැන්වල. ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ මේ වගේ අත්‍යවශ්‍ය ආහාර වර්ග විතරක් නෙමෙයි ඔයාට ග්‍රොසරි අයිටම්ස් පවා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ගොඩ වෙන්න මේ අලුත් අත්දැකීම විඳ ගන්න. කසාගල සමූහ ව්‍යාපාරය ගැන වැඩි විස්තර දැනගන්න මෙන්න දුරකථන අංකය 011-2-864-012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.

0: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලා ලිහම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන්න නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙති දන්න කියන GI box bar.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එව මෙහෙව.
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කපේ විත් නිමේෂා.
10: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
11: සුවඳ දැනි දැනි දැනෙනවා.
3: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
10: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය.
12: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: 89.1 89.2

0: දිග දිගට රසමවන අපේ තානේ මෝර්නින් ෂෝ එක The Welcome Show.
1: දෙනවයයි විනාඩේ 40යි දැන් වෙලාව. කතාවක් කියන්න තියෙනවා. ඊට කලින් මතක් කරන්න ඕනේ අපිත් එක මේ ගමන යන්න මෙල්වා RB500 එකතු වෙලා ඉන්නවා කියලා.
2: ශක්තිමත් බැඳීමක් ඉතින් මෙල්වා කියලා කියන්නේ නේද? ඒ නිසා හුරු පුරුදු නමක් සහ විශ්වසනීය නමක්. ඔයත් වාගේ නිවාසට නේද? කාර්රි භාවිතා කරනවා නම් ඉතින් කොතනකට හරි මෙල්වා පාවිච්චි කරන්න. දැන් අද ලෝක පරිසර දිනේ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරලා තිනවා ලංකාවේ තිය විදිහට තමයි. දැන් මේ පරිසර දිනය සමගාමීව විශේෂම වැඩසටහන් ගොඩක් කෙරෙද්දී දැන් අපි ඊයේ දවසෙත් කිව්වනේ ලෝක කාලගුණ විද්‍යා සංගමය විසින් කිව්වා විශේෂම මේ එල්නිනෝ තත්ත්වයක් සම්බන්ධයෙන්. ඔව්. කියන්නේ වුන් කියන වුන්ගේ නිවේදනය තුල නැවතත් එල්නිනෝ දේශගුණික රටාවක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ සඳහා තියෙන සම්භාවිතාව 80%ක් විතර වෙන්න පුළුවන්. සහ ඊට වැඩි වෙලා අය තව 30%ට 90%ක් දක්වා වෙන්නත් පුළුවන්. මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුල මේ තත්ත්වය බලපාන්න පුළුවන් කෙනෙක් සම්බන්ධයෙන් ලෝක කාලගුණ විද්‍යා සංගමය කිව්වා. හරි. දැන් මේකත් එක්කම විශේෂයෙන්ම මේ ඔවුන් තවත් ඔවුන්ගේ නිවේදනය තුල දක්වලා තියෙනවා නිපු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල අධික උණුසුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. විශේෂයෙන්ම උන් අවධාරණය කරනවා මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයේ වීම ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් කියලා. කියන්නේ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනය මේට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් කියලා ඔවුන්ගේ සංගමය කියනවා. දැන් අද ලංකාවේ ලෝක පරිසර දින සැමරුමේ තේමාව වෙන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට සක්‍රීය දායක වෙමින් දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු. ඕක තමයි ලංකාවේ අපේ තේමාව වෙන්නේ. ඒතකොට මෙතන තියෙනවා මේ හරිතාගාර වායු විමෝචනය කියලා නේද? අපි ඉස්කෝලේ යන කාලෙත් අහලා තියෙනවා හරිතාගාර වායු කියන්නේ මොනවද කියලා. ඒව ගැන මම අලුතෙන් කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ කියන්නේ දැන් මීතේන් වෙන්න පුළුවන්, ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වෙන්න පුළුවන් නේද? මේ සියල්ලක් එක්කම දැන් වෙලා තියෙන වැඩේ තමයි මේ දේශගුණික විපර්යාසයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එල්ලිනෝ තත්ත්වයටත් මේක ප්‍රධාන හේතුවක් කියලා ඔන්න ලෝක කාලගුණ විද්‍යා සංසදය කියලා තියෙනවා. මේ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි වැඩි වශයෙන් හරිතාගාර වායු තාමත් මේ මිහිමත ජීවත් වෙන අපි පාවිච්චි කරනවා කියලා. සැප්තැම්බර් ඉඳලා කියන්නේ මේ සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුල අපිට එල්නිනෝ තත්ත්වයේ බලපෑම හරහා අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි සාමාන්‍ය දන්න දෙයක්නේ. එතකොට දැන් අපිට මේ සිට සැප්තැම්බර් දක්වා එන වර්ෂාපතනය මොකද්ද? නිවර්තන වර්ෂාපතනය තමයි අපිට එන්නේ. නිවර්තන මෝසම තමයි සක්‍රිය වෙන්නේ. නිවර්තන මෝසම අපිට කොච්චර වැදගත්ද? බැරි වෙලා හරි වැස්ස නොලැබුණොත් අපිට කොච්චරක් විතර බලපෑමක් වෙයිද? අපි දන්නවා ප්‍රධාන වශයෙන් ලංකාවට වැසිලා බෙන්නේ ඊසාන දිග මෝසමින්. හැබැයි මධ්‍ය කඳුකරයට ලොකු බලපෑමක් කරන්න ජල උල්පා සක්‍රිය කරන්න නිපු නිරතදිග මෝසමත් ප්‍රධාන දායකත්වයක් වෙනවා. ඉන්ද්‍රසුරේ සුරවීර මහත්තයාගේ මේ ගීතයකුත් තියෙනවනේ සමනල වැව පුරවන්නට බෙලිහුල්ලෝ ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් හද යන්න ගිහින් නිරතදිග මෝසම සක්‍රුණු නැත්තම් දෙහද නෙවෙයි ඔක්කොටම යන්න වෙන්නේ. හරි. බෙලිහුල්ලෝයට වලවේගගයි බෙලිහුල්ලෝ ඇවිල්ලා සමනල පිරෙන්නේ. එතකොට ওই දෙකේම වතුර අඩු වෙනවා. එතකොට සමනල පිරෙන්නේ නැහැ. උඩවැලව ওই පැත්තට වතුර ටික නැති වෙනවා. හරි සමනල උඩවැලවට යන්නේ. ඊට පස්සේ දැන් ප්‍රධාන වශයෙන්ම නිරතදිග මෝසම කියලා කියන්නේ දිවෙන නිරත දිසින් තමයි හුලම් ප්‍රවාහය එන්නේ ඉන්දියන් සාගරේ ඉඳලා. ඒ ඇවිල්ලා කෙලින්ම මධ්‍ය කඳුකරයේ නිරතදිග කොටසේ ගැටෙනවා. ගැටිලා තමයි නැවත වැස්සෙන්නේ නිරතදිගට. ආපස්සට තමයි එන්නේ. සමහර වැස්සෙත් එහා පැතර යන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් අපිට උතන බලපෑම් සහගත කාරණා ටික තියෙන්නේ කාසල්රි මවුසකලේ ලක්ෂපාන කැනියෝන් කියන ජලාශයට මේක අහු වෙනවා. ඊට පස්සේ මේ මධ්‍ය කඳුකරයේ බටහිර නිරතදිග කොටසේ තියෙන කොත්මලේ ජලාශය වික්ටෝරියා ජලාශයත් උකට අහු වෙනවා නේපු. ඊට පස්සේ මම දැන් කියපු මේ සබර්ගම කොටසේදී තියෙන සමනලව සහ කුකුලේක ගතයි තියෙනවා. ඒ කියන්නේ දකුණු නිරතදිග කොටස මධ්‍ය කඳුකරයේ තියෙන ජලාශය.
1: ඔව් අපි සාමාන්‍යයෙන් කියනවානේ චාමර ඔයා හැමතිස්සම කියන අපේ හදවත වගේ මේක කියලා. අපේ හදවතට විනාශයක් වුණොත් එහෙම එතනින් එහාට එක දිගට ඔක්කොම පණ නැති වෙලා යනවා.
2: අය පිනහැල්ලනේ දින්නේ. දැන් මම මේ කියන්නේ හදුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඇති හෝ නැතුව අපි අතරෝ මේ මෝසම් දෙකේ කොච්චර දායකත්වයක් අපිට දෙනවද කියලාත් අපි අවධානයක් නැහැ නේද නේද? මේ ජලාශ්‍රික කොහොම අපිට වැඩක් නැහැ. ඕ අපිට වෝටර් බෝඩ් එකට බයින්න තමයි අපිට තියෙන්නේ නේද? ඒ කියන්නේ මෙතන බලපෑම වෙන්නේ මොකද්ද? කැලලිගඟේ වතුර මට්ටම අඩු වෙන්න පුළුවන් හේමුණු. ඒතෝර ඉතින් අඹතලේට වතුර නෑ. රත්මලානටත් නෑ. කොහෙන් දෙන්නද වතුර? ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. දැන් එල්නිනෝ තත්ත්වයේ උග්‍රතම අවස්ථාව තමයි ලානිනෝ තත්ත්වය. ලානිනෝ තත්ත්වය සහ එල්නිනෝ තත්ත්වය අතර තියෙන පරස්පර වෙනස්කම් දෙක. කියන්නේ මම මෙහෙම කියන්න. ගැහණු දරුවා සහ පිරිමි දරුවා පවුලක. ඔය වගේ දෙකක් තමයි එල්නිනෝ ලානිනෝ කියලා කියන්නේ. මේක සමහර වෙලාවට වැසි වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට නියගය වැඩි වෙන්නත් පුළුවන්. ඔය කියන කාලයට වැඩිය දික් වෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට මේ මෝසම් දෙක නැති වුණොත් ලංකාවෙදී කර වෙලා අළු වෙලා යනවා ඉතින් නේද? ඒක නිසා දැන් තමයි වැඩ ටික තියෙන්නේ කරන්න. මොකද අපි ඊයේත් කතා කළා. අපි සාමාන්‍යයෙන් අපේ රටේ විදුලිය නිෂ්පාදනය පිළිබඳව කතා කළොත් එimhe ජාතික ධාරිතාවයට අපි 50%කට වැඩි දායකත්වයක් ගන්නෙ ගල්ලඟුරු සහ තාප බලාගාරවලින්. තව සහ ඛනිජ තෙල් බලාගාරවලින්. එතකොට අපි සුළු ප්‍රමාණයක් තමයි ජල විදුලිය නිෂ්පාදනය කරන්න දැනට. හැබැයි ඉතින් ওই ටිකත් ආරක්ෂා කරගෙන ගොවි මහත්තුරුන්ටත් වතුර දෙනකොට ටිකක් සැලකිල්ලෙන් නේද? අවර පිරිමැස්සෙන් වතුර ටික දෙන්න වෙයි. සමහරවිට එල්නිනෝ තත්ත්වයේ බලපෑම වැඩි වෙලා ඒක ගිහිල්ලා ලානිනෝ තත්ත්වයක රැලා වැඩි වස්සක් එන්නත් පුළුවන්. කාලගුණයේ සම්බන්ධයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු අද දවසේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන මේ සමුළුවේදී ලොකු අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරයි. ඔයා දන්නවද අපිට ජල කළමනාකරණ කමිටුවක් තියෙනවා කියලා?
1: තියෙනවා. හරි, තියෙනවලු. සක්‍රියත්වය පොඩ්ඩක්
2: සක්‍රියත්වයේ තියෙනවා ඇති. හැබැයි ඉතින් ජලාශ නම් මොකද්ද මන් දන්නේ නේද? ඔතන වෝටර් බෝඩ් එක නෑ මං ඉදරි. වාරි මාර්ගය ඉන්නවා, මහවැලි ඉන්නවා, කාලගුණේ ඉන්නවා, ඊට පස්සේ විදුලි බල මණ්ඩල ඉන්නවා. කොහොම ගොඩක් අය ඉන්නවා. ඔයා ඉතින් තීරණය කළා මොකක් හරි නේද? දැන් මෙතන සැලසුම් කරගමු. එල්ලිනොයිද ලානිනොයිද කියන්නේ අපි දන්නේ නැහැ.
1: දැන් මේ තත්ත්වයේ චාමර අපිට දවස් ගානක ඉඳන් කියන්නේ මාස ගානකෙන් මාස දැන් දෙකට වඩා වැඩි මං හිතන්නේ මේ තත්ත්වේ යනවා කියලා කියාගෙන යනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී මොකක්ද කරන්න ඕනේ කියන එකට පෙර සූදානමක් අනිවාර්යයෙන්ම රජය තියාගෙන ඉන්න ඕනේ.
2: අපේ කාලගුණික වගේ නැති වෙන්නේ නේද?
1: නෑ නැති වෙයි නේද? මොකද දෙත්ප ගැනත් පොඩ්ඩක් ඒගොල්ලෝ කලින් ආනතුරක් වෙමින් නිකුත් කරලා තිබ්බනේ චාමරෙති. හරි, එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි ඒකේ විරාමකට යන ලෑස්ති දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ශහංගෙන කියලා ඔබට ආරාධනා කරනවා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
5: පෙරලිකාර සඳුදා.
6: සතියේ
7: දවස් පහේම උදේ 10ට
8: අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
9: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
10: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
9: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
11: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
12: සුප්‍රීම් මියුසික් සන්දේ.
11: ඉනිදා උදේ 9ට.
10: ඊගෙන සර්.
13: 89.1 89.3
14: සුප්‍රීම් රේඩියෝ.

0: දෙනවයයි මිදාඩේ 53යි දැන් වෙලාව. ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරන්න අපිට වෙලාව වෙවි තියෙනවා කියන එක.
1: අපිට වැඩසටහන නිමා කරන්න වෙලා තියෙන්නේ.
0: අහහ.
1: රුමේෂ් කෙනත් කියන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: ශ්‍රී ලංකා හෙල්ලවිසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල් ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරා ලෝකෙටම. හරි. ලංකාවට විතරනේ ලෝකෙටම. ඊයේ දවසේ තමයි මේ ඉසව පැවතුනේ. රුමේෂ් තරංග මීටර 92.62 ක දුරක් විසිකරමින් තමයි මේ සුවිශේෂී දක්ෂතාවේ වාර්තා කරලා
0: තියෙන්නේ.
1: ඉතින් මෙතෙන්ද ලෝ ප්‍රබලතම මල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කුණ තරගාවලියක් තමයි මේ තරඟේ. රුමේෂ් කියන්නේ ගොඩක් වයස තියෙන කොල්ලෙක් නෙවෙයිනේ. අවුරුදු 23ක තරුණෙක් තාම.
0: විශේෂම දේ වෙන්නේ චාම්බර මේ මොනවාද? ඒ කියන්නේ පළවෙනි පාරට තමයි ලෝකෙ මේ විදිහට මීටර 90ට වඩා වැඩදුරක් හෙල්ල විසික් කරලා තියෙන්නේ.
1: ඔව් මේ නව තරගාවලිය වාර්තාවක්. 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසික් කිරීම. ආයේ විකල්ප නැහැ නේ අපේ කොල්ලෙක් ගියොත් ඉතින් ජාතියන්තරයට නේද?
0: ඒකෙන් කොහොම හරි නම තියලා එන්නේ.
1: ආයේ නම තියලා එන්න ඉතින්. ඒක නිසා ඉතින් රුමේෂ්ට අපි සුබ වසරවයි ඉස්සරහටම යන්න නේද?
0: අනිවාර්යයෙන්.
1: ඔයාලට අපි කියන දේ ඇහුනේ නැති වුණත් මේ වෙලාවෙ ඉතින් අපේ කොල්ලෙක් විදිහට අපේ රටේ කෙනෙක් විදිහට ඉතින් අපේ සුබ පැතුම් එකතු කරනවා. තවත් ඉදිරියටම යන්න. මෙතරින් නතර වෙන්නේ නැතුව තවත් ඉස්සරහට යන්න ඕනේ අනිවාර්යයෙන්. ලොකු ආඩම්බරයක් ලක්මවට ඉතින් මේ ලබා දුන්නු වටිනාකම.
0: ඒ ලබා දීපු වටිනාකමට ඒ ආඩම්බරයට බොහොම ස්තුතියි කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි අදට වැඩසටහන නිමා කරනවා. හැබැයි ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි NLB දන නිදහනේ. NLB දන නිදහනේ ඔයා මිලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා කෝටි ගානක හිමිකරුවෙක් වෙන්න.
1: ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ 29 වන සිකුරාදා හරි රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න දර නිදහනේ ලොතරැය තුලින් පුළුවන්කම ලැබුණා. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයේ දායකත්වය ලබා දීලා රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ සඳුදා විශේෂම මේ ඉරිදා දවසේදී Sunday bonus වාසනාවද ඔයාලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා.
0: ඒ නිසා ඉතින් ජාතියේ මහ දල සම්පත දන නිදහනිය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා කරලා යනවා. අපි හම්බෙමු ලබන සතියේ සඳුදා සතියන්තයක් යන්නේ. සතියන්තේ සතුටින් පරිස්සමින් ඉන්න කියලා ඔනවට ආරාධනා කරනවා.
1: එහෙනම් ඉතින් දවස සුබ වේවා, ඔබට ජය වේවා කියලා කියමින් අපි යනවා පරිස්සමින් ඉන්න.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: 89.1 89.3
2: Supreme Radio
4: අයිබෝවන් අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 10යි දැන් වෙලාව
5: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
6: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: ඇයි බෝවන් සුබම සුබෝ දැසනක් උදේ 10යි විනාට 6යි දැන් වෙලාව. ඒකන්නේ අදත් මගේ වැඩේ පටන් ගන්න තමයි මම ලෑස්තු වෙන්නේ. හැබැයි ඉතින් අද මේ මගේ වැඩේ කියලා කිව්වට මම ගොඩාක් වෙලාවට ඔයා ගැන තමයි අද හිතන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සිකුරාදා කියලා කියන්නේ, එහෙමත් නැත්නම් ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඔයාටම වෙන් වෙච්ච දවස. ඉතින් ඒ නිසා මේ ඒ අයිතේ මම උදුර ගන්න කිසිම වෙලාවක උත්සාහ කරන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඔන්න රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. කතා කළා ඔයාගේ හිතේ මේ වෙලාවේ මොන වගේ සින්දුවක්ද තියෙන්නේ. හැබැයි ඉතින් මෙහි මගේ සින්දුව මේ ටයිම් එකට සෙට් වෙන්නත් ඕනේ. හරිද? අන්නේ ඒ විදිහට හිතේ සින්දුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 893 8993. ඒ විතරක් නෙවෙයි, තව තියෙනවා ක්‍රම. ඔයාට පුළුවන් අපේ Supreme Radio TikTok live එකට මගේ join වෙන්න. මම තව චුට්ටිම චුට්ටි වෙලාවකින් ඔන්න TikTok එකෙන් live එකක් කරනවා. ඔයාට පුළුවන් ඒ පැත්තට join වෙලා මේ වෙලාවේ ඔයාට අහන්න හොඳයි කියලා හිතෙන සින්දු මොනවා හරි තියෙනවා නම් මගෙන් මේ පැත්තෙන් ඉල්ල ගන්න. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවක් ඔන්න ඊළඟට මම ලෑස්ති කළ තියෙනවා. ඒ සින්දුවෙන් වැඩේ පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ? එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් මතකයිනේ ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඒ විතරකුත් නෙවෙයි, අපේ ලයිව් එක පැත්තට ආවොත් ලයිව් එකේම ඔයාට සින්දුවක් කියලා ගන්න චාන්ස් එක තියෙනවා. හරි, එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. මම වනිෂා.

0: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: වැඩි
1: වැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි එක අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 15යි.
2: වාර්තාතික වාර්තා තමයි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: අවසාන ප්‍රශ්නය. ආශි අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගම්මේ පන්සිරියාවිය හැටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඉගෙන ගන්න සර්.
10: 89.1 89.3
11: Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරන මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුන පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන් ඔය ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: වෙලාව මතක් කරන්න අංගු 2:10 විනාඩි 31යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: දකුණු අමරිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනියේ වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
5: මිනිස්සු ඉතින්නේ තිම ඇමසන් පැතිකුත් ගිහිල් එන්න නේද? බ්‍රසීල පැත්තකයොත් එහෙම
2: ඒමගේ ගෙනවා දේරන් යාල
1: ඒ වගේ කතා අහන්න සතයේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: Request Friday. Supreme Request Friday.
1: උදේදහයයි පිනාට තිස් සටයි දැන් වෙලාව. ඉතින් ඔබ පැතර කතා කරපු කටියක් ඉන්නවා. ඒ කටිය එකතු කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. යනවා මොරටුවට. මොරටුවෙන් ජයමාල කතා කරා පවුලේ හැමෝමයි යාළුව හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කටිය හැමෝමයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම සහන් කතා කරා පානතුරේන අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපි තොයවරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඔන්න ඉතින් අනිවාර්යයෙන්ම අපේ අම්මා තාත්තා වගේම නංගිලා දෙන්නවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ කට්ටිය විතරක් නෙවෙයි මේ වෙලාවේ මගේ TikTok live එකේ ඉන්න කට්ටියවත් එකතු කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. කවුෂ් ඉන්නවා, ඒ වගේම හංසන, අපේ සාෂ්, ඒ විතරක් නෙවෙයි තව කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගමු. අහිංසකාව ඉන්නවා, පොඩි සස්ය, ඒ වගේම ඩිලාන, මදෂා, නාලක, යසිරු, ඒ විතරක් නෙවෙයි සක්කුණ ඉන්නවා. එකතු කරගන්න කියලා කිව්වා යාගේ ලොකු දුව නිතුකි මිෂෙල්, ඒ වගේම චුටි දුව යෙනුකි මිෂෙල්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම තව කවුද ඉන්නේ, තව ඉන්නේ කවුද කියලා අපි බලමු. හිමීට තමයි බලන්න වෙන්නේ. එතකම ශ්‍රියාන් ඉන්නවා. උන්න ශ්‍රියාන් ඔයවත් මම එකතු කරගන්නවා. ඒ වගේම ප්‍රදීප් දර්ශන ඉන්නවා. ඔන්න ප්‍රදීප් ඔයාවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? තව ඉන්නවා. හරිය, මේ වෙලාවේ TikTok live එකේ ඉන්න කට්ටිය හැමෝමත් එකතු කරගන්නවා. ඒත් එක්කම තව කෙනෙක් ඉන්නවා. මං යනවා WhatsApp එක පැත්තට. ගුඩ් මෝර්නින්, අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන අපි තොය පරිම ආදරෙන් අහගෙන ඉන්නවා. මම රංජනී කියලා තමයි කියලා තියෙන. ඔන්න රංජනී ඔයවත් මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම කෙඩියේ සමරසිංහ සේරුවාවිලින්දන් මැසේජ් එකක් එවලා තිනවා. පවුලේ හැමෝමයි, යාළුව හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. එහෙනම් ඉතින් මේකට ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න නම් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112-510-510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718-89-89-3 දෙකටම අහගෙන ඉන්න. උදේ 10:00 විනාඩි 46 දැන් වෙලාව 5.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ma udey 7ta
6: The welcome show.
1: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 tunne. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: එකලහයි විනාඩි 7යි දැන් වෙලාව දෙවනි පැයත් එක්ක තමයි ඔන්න මේ විදිහට ආයමත් සැරයක් එකතු වෙන්නේ. ඉතින් TikTok live එක පැත්තේ හරි ලස්සන සුන්දර hina යන කතා බහක් සිද්ධ වෙනවා. ඉතින් මේ පැත්තට උන join වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්න වායේ කටිය එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් මම මුලින්ම යන්නේ දෙවනි පැයේ හාහා පුරා කියලා පානතුරේ පුරවරේට. ඉතින් පානතර පුරවරයන් මට අපේ ජගත් කතා කරා. ජගත් කතා කරලා ලිස්ට් එකක්ම දුන්න ඔන්න අද එකතු කරගන්න කියලා. ජගත් මට කිව්වා සරත් ඒ වගේම මාලා සඳරායක රංජනි කුමාර ස්වේතා දනුල්යා නිතුක රේණුකා රසික සන්ධ්‍යා එතකොට අපේ නිමල් ඉවර නෑ තව ඉන්නව කට්ටිය. ඒත් එක්කම ප්‍රේමලාල් වත්සලා එතකොට පියුමංජලි රොසඳු නෙත්සඳු මේ කටිය කොහොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කමවත් එකතු කරගන්න කියලා කිව්වන්නේ. ඉතින් thank you so much ඒකට. එහෙමනම් ඒ කට්ටිය වයි අපේ මොනටුවෙන් කර්නට් ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුයි එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි, ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3. ඔන්න හැමෙන් කිව්වා 0718 89 3 89 3 කියන අපේ WhatsApp number එකට. ඔයාට පුළුවන් ඔය ආතරේකන කට්ටිය හැමෝම එකතු කරගෙන ඔයාට හිතනවා නම් මේ වෙලාවේ මේ සින්දුව ඇහුවොත් හොඳයි කියලා නේ සින්දුවත් මේ පැත්තට message එකකින් එවන්න. හරි, එහෙමනම් ඉතින් TikTok live එක පැත්ත සිද්ධ වෙන ඒ රසවත් හරපර කතා බහ මොකක්ද කියලා බලාගන්න නම් ඔයාට සිද්ධ වෙනවා Supreme Radio අපේ TikTok live එකට join වෙන්න. එහෙමනම් ඉතින් දෙකිටම අහගෙන ඉන්න ඕනේ. හරිද? වෙලාවත් මතක් කරන්න 11:09. දැන් වෙනවා.

0: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි එක. අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 18 ඒ දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එව මෙහෙව.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනියේ වේදනාවෙන් අංකිකේ ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
10: මිනිස්සු ඉතින්නේ කිම් ඔය ඇමසන් පැත්තෙ ගියොත් ගිහින් එන්න නේද? බ්‍රසීල පැත්තෙ ගියොත් එහෙම.
1: එහෙම ගිහින් එනවද එහෙනම් ඔයාලා?
2: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show.
2: 89.1 89.3 Supreme Radio.

0: වෙලාව මතක් කරන්න 11:30 දැන්වලාව.
1: ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
1: Travel with Supreme.
0: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
0: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: Number 20. Number 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම් බෙදාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11:43 දැන් වෙලාව.
2: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The Welcome Show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: Request Friday.
1: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಹಾ
0: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: එකලහය විනාඩි 49යි දැන් වෙලාව. ඒ කියන්නේ යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න යන්න කලින් කටියක් ඉන්නවා මතක් කරන්න. එහෙම යනවා කිව්වට එහෙම යන්නත් බෑ ඉතින්. දාලා යන්න හිතෙන්නේත් නැහැ. හරි මං යනවා මුලින්ම වස්කඩුවට. වස්කඩුවේ නමන්ද කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා කිව්වේ. අමන්ද ඉල්ලපු සින්දුව නම් මම මුලින්ම දුන්න අහගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. ඒත් එක්කම යනවා අපේ වට්ස්ඇප් එක පැත්තට. වට්ස්ඇප් එකෙන් මට මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. මඩපාතින් ලක්ෂ්මන් අයිබෝ වේවා, තඹරා නිශානි චේතනාතේ ජවෝරේ වගේම භාග්‍ය පුතා විශ්ක පුතා මේ කටි ඔක්කොමවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ වෙනකම් උදේ ඉඳන් මේ වෙනකම් මාත් එක්ක TikTok live එකේ හිටපු මගේ යාළුව හැමෝටම thank you so much. එහෙමනම් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න නෙමෙයි හදිස්සි. මම ගියාට අපේ අනිත් යාළුව එනවා ඔයාව ඔයත් එක්ක තව සතුටින් ඉන්න. ඉතින් ඒ නිසා මේ හැත් එක්කත් දිගටම ඔය විදිහට මසුනපේ 0.1 අසුනවේ 0.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේ මතක් කරන. එහෙමනම් ගිහිල්ලා ඉන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සතියන්ත පරිස්සමට ගත කරන්න කියන දේ තමයි මතක් කරන්න තියෙන්නේ. මොකද මේ දවස්වල අපි දකින්න වරියානතුරු සිද්ධ වෙනවා නේද? ඉතින් ඒ නිසා මේ තමන්ගේ පරිස්සම තමන් සලසා ගන්නකොට තමන් අවට ඉන්න කට්ටියගේ පරිස්සමත් අපිට සලස ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පරිස්සමට ඉන්න. එහෙමනම් අපි ආයෙත් ලබන සතියේ සඳුදා මුණ ගැහේ මුදිකිට මහගෙන ඉන්න. වෙලවත් මතක් කරන්නම් 11:56 දැන් වෙලාව වගේ ලෙන්නම්. මම මනීෂා.

0: අයබෝවන් අලුත් පැයක් වෙලාව මතක් කරන්න දන්දවල් දොළ හය දැන්වෙලාපා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අසු නවයයි එක අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

අයිබෝන් සුබම සුබ දහවලක් වේවා. හිතවතුනි වෙලාව දව 12යි විනාඩි 9යි FM 89.1 89.3 මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් හැම සිකුරාදම නේ සෑම සතියකම සිකුරාදා දවස කියලා කියන්නේ හරිම ලස්සන දවසක්, හරිම ආදරණීය දවසක්, හරි වෙනස් දවසක්. සතියේ දවස් අනිත් දවස් හතරට වඩා, ඒ කියන්නේ මම කියන්නේ සති අන්ත නෙවෙයි, සතියේ දවස් හතරට වඩා සඳු දඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දාට වඩා සිකුරාදා කියලා කියන්නේ හැමෝම ටිකක් අර ඇක්ටිව් දවසක්. මොකද මේ නිවාඩු දවස් දෙකකින් සති අන්ත තමයි ලැබෙන්නේ. කොහොමවත් සිකුරාදා කියලා කියන්නේ හරි ලස්සන දවසක්. ඔය ඔක්කොම කාරණා හේතු කොටගෙන අපි තීරණය කළා තියෙනවා. දැන් ගොඩාක් කල් ඉඳන් අපි මේ වැඩේ කරනවා. සිකුරාදාට රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක කරන ඔයාට පුළුවන් මේ පැත්තට වාගේ හිතේ තියෙන වෙලාවට ගැළපෙන සින්දුවක් අපිට කියන්න, අපෙන් ඉල්ලුම් කරන්න, අපි ලෑස්තිලා ඉන්න ඒ සින්දුව ඔයා වෙනුවෙන් දෙන්න. එහෙනම් ඉතින් අපි අද වැඩේ පටන් ගන්නයි හදන්නේ. සිකුරාදා කියලා කියන්නේ කොහොමත් අපි තාම අඩු වශයෙන් කතා කරලා වැඩි වශයෙන් ඔයාට ලස්සනම ලස්සන සින්දුව අහන්න දෙන්න දවසක්. අදත් පුරුදු විදිහටම ගයංගයියා හරිම හැපනින් හරිම ලස්සන සින්දු ටිකක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හිතවතුනි අපි ලයිව් එක පටන් ගන්න තියෙන ඉක්මනට මේ පැත්තට එන්න. Supreme Radio කියලා සර්ච් කරන්න TikTok පැත්තට ගිහින් එතක මතක් කරනවා මේ ලයිව් එකට ඇවිල්ලා අපි ෆලෝ කරලා නැත්නම් අපි ෆලෝ කරන්න කියලා මතක් කරනවා. තව දෙයක් මතක් කරන්න තියෙනවා, ඒ තමයි මේ අපේ Facebook පිටු දෙකක් තියෙනවා, Facebook pages දෙකක් තියෙනවා. අනිවාර්යෙන් අපි ෆලෝ කරන්න කියලා වාට කියන ගමන් Insta page එකක් තියෙනවා, අනිවාර්යෙන් අපි ෆලෝ කරන්න. YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි upload කරන හැම video එකක්ම ඉතා ඉක්මනට සීගගාමි ලෙස ඔයා ගාවට ගෙන්න ගන්නට හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. අපි පටන් ගන්න වැඩේ බැද්දට සඳ වගේ නේද මම නේ, අපේ ගෙදර මිනිස්සුත් කියනවා බැද්දට පායපු සඳ වගේ ඔයා කියලා. ඒක ඇත්තනේ. එළව දවල් 12යි විනාඩි 11යි. දෙකට මහගිරින දවල් දෙක වෙනකන් මං ඉන්නෝ මේ පැත්තේ.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarpen padala gannatu padan ganna satiya dawas pahema udey hatata the welcome show
2: anugrahaya
3: wartha pita wartha kamini kooti yate nlb danade tahane lutrayye rupiyal kooti 13.9 ata ikma u dawanta supiritaya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dilawana jathiye mahatana sampatha tahane dahane biladigena obat kootipatiya kuwanna
4: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

பார்வையாயிட்டுன சுப்ரீம் ரேடியோ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ වික් නිමේෂා.
6: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
7: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
8: ඉංගෙන් නම් සර්.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: ඉන්න

0: Supreme Radio. Dinin din yavat kalvana. Vyaparika lovay katumitti.
1: Business highlights.
2: ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් මගී ප්‍රවාහන සඳහා නිල බලයලත් ආනනකරු වන කොන්ටිනෙන්ටල් කාර්ස් ඇන්ඩ් කමර්ෂියල්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමකම විසින් වොක්ස්වැගන් ටයිගන් සහ වර්ෂියස් මාදලි එළි දැක්වීම මේ මස 28 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මෙම උත්සවයට වොක්ස්වැගන් ග්‍රූප් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, රජයේ නිලධාරීන්, පාර්ශ්වකරුවන් ඇතුළු බොහෝ පාර්ශ්ව සහභාගී වුණා. මෙම දියත් කිරීම ස්කෝඩා වොක්ස්වැගන් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ් සමගමේ සහයෝගයෙන් සිදු කෙරුණා. මේ අතර කොන්ටිනෙන්ටල් කාර්ස් ඇන්ඩ් කමර්ෂියල් විසින් බත්තර මුල්ලේදී වොක්ස්වැගන් ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීම මැයි මස 29 වනදා සිදු කෙරුණා. මෙම සේවාව බත්තරමුල්ල පන්නිපිටිය පාරේ අංක 1025 පිහිටි නවතම ශාඛාවෙන් දැන් ඔබට ලබා ගත හැකි. මෙහිදී වොක්ස්වැගන් හි ගෝලීය ප්‍රවෘත්තීන්ට අනුව සංවර්ධනය කර ඇති නව පහසුකම්, උසස් ප්‍රදර්ශන අත්දැකීම්, නවීන සේවා පහසුකම්, පාරිභෝගික සම්බන්ධතා අවකාශ සහ විශේෂිත තාක්ෂණික යටතල පහසුකම් යන සියල්ල ලබා ගත හැකි.
1: Business highlights on Supreme Radio.
0: Supreme Radio.

වෙලාව දවල් 12:40 හිතවතුනි. ඉතින් රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්න අපි තාම අඩු වශයෙන් කතා කරලා වැඩි වශයෙන් ඔයාලට ලස්සනම ලස්සන සින්දු අහන්න දෙන දවස්. ඉතින් අපි යනවා TikTok live එක පැත්තට. TikTok live එක පැත්තේ සෑහෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපි මතක් කරන්නම් ඉන්න කට්ටිය අපිත් එක්ක ඉනවා. හන්සන අරවින්ද ඉන්නවා, නිමාෂ රත්නායක ඉන්නවා, දේශාන් ඉන්නවා. ඉතින් මංජුනී අපි එකතු කරගන්නවා අපේ නවසීලන්ත පැත්තෙන්. ඉතින් කටාර් වලින් ඉන්න අපිත් එක්ක නිමාෂ රත්නායක, ඒත් එක්කම සිරන්ත මතක් කරන්න ඕනේ, තිස්ස මහරම් පැත්තෙන් අපි වහගෙන ඉන්නවා. ඒත් එක්කම තව කවුද රයිට් සම්පත් ඉන්නවා අපිත් එක්ක. සම්පත්ත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම අපිත් එක්ක සවිඳු අශාන් ඉන්නවා. ඉතින් මේ වගේ තව කීප දෙනෙක් ඉන්නවා, ඒ කට්ටියත් අපි ඉක්මනට එකතු කරගන්න. ඉතින් අපිව ලෝකෙවට ඉන්න කට්ටිය www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්වත් බොහොම ආදරෙන් එකතු කරගන්න ඕනේ. අපි එකතු කරගන්නවා මුලින්ම මාලදිවයින පැත්තෙන් අපේ නිශාන්ත අයතුළු පිරිස. අපේ ෂෙෆ්ලා සෙට් එකම සද්දරම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ කට්ටියවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. එතක මතක් කරන්න ඕනේ කොරියා පැත්ත කට්ටියත් අපිට මැසේජ් කීපයක්ම දාලා තියෙනවා. අපි ඒ කට්ටියවත් එකතු කරගන්න හිමීට. එහෙනම් අපි යනවා ලස්සනම ලස්සන සින්දු දව ගොඩාක් අපිට අහන්න තියෙනවා. මතක් කරනවා දවල් 2 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනියේ වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
7: මිනිස්සු ඉදින්නේ ඉතින් ඔය ඇමසන් පැත්තේ ගියොත් ගිහින් එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
6: ඒව ගිහින් එනවද එහෙනම් ඔයාලා?
3: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
5: The welcome show.
0: අසුනවියයි 1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wakil Anda. Wakil Rata.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රීම් රේඩියෝ.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ
4: අංක තුනට
2: 50000
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ
3: සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹಾ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ
2: වෙලාව දවල් 1:10 හිතවතුනේ. අපි දෙවෙනි පැයට තමයි සාර්ථක ලෙස අඩිය තියලා තියෙන්නේ. දැන් අපි මූලිකත්වය දෙන්න ලෑස් වෙන්නේ පැයේ මුලම අපිට කෝල් කරපු කට්ටියට. ඉතින් අපි මොරටුව පැත්තෙන් මල්ෂික් අපි වහන් ඉන්නවා. ඉතින් මල්ෂිකත් එක්ක අහන් ඉන්න හැමෝම එකතු කරගන්නවා. සුභා අක්කා, ඊට පස්සේ කේසර මල්ලි, ආදරයට කියන්නේ කළුව කියලා, කළුව මල්ලිත් ඉන්නවා කිව්වා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මහත සමීරත් ඉන්නවා කියලා කිව්වා. ඔන බානනේ බාන ආදරයට කියන නම් ටික ඔක්කොම කියන අනිවාර්යෙන් ඒ විදිහටම කියන්න කියලාත් කියලා තියෙනවා. ඉතින් හැමෝමයි ෂොප් එකේ අයිති අයවයි හැමෝම එකතු කරගන්න කියලා කියනවා. සද්දෙරම සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා. ඒත් එක්ක අපි යනවා ශාන්තියක් කිනව මොරට මුල්ල පැත්තෙන් අපිව සද්දෙරම අහගෙන. අපි යනවා ඊළඟට ඉන්දි බැද්දෙන් නිෂාන් අපි වහගෙන ඉන්නවා සද්දෙරම වැඩ කරන තැන ඉඳන්. ඉතින් තොගබඩු කඩේ ඉඳන් තමයිලු අහගෙන. ඉතින් එන හැමෝමත් සද්දෙරම සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා තමයි කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අපි කොහොමද දන්නවා නේ අපිට අපි මේ ඊතර ලස්සන සිද්ධියක් වෙලා තිබ්බ. අපේ කෙනෙක් යද්දි මේ සුප්‍රීම් රේඩියෝ දාලා තිබ්බලු. ඉතින් පොඩි වීඩියෝ එකකුත් තරම් ඇවිල්ලා හරි ලස්සන. අපි හරි ආදරේ විශේෂයෙන් කියන්නුනේ මොරටුව, ඉන්දි බැද්ද, රාවතාවත්ත, කඩුලාන, කටු බැද්ද, අර එක ඒරියා එකක්. අර අපේ වචනෙන් කියනවා එකම ලයින් එකක්නේ. ඒක ඉරක් ගැහුවොත් ඒ ලයින් එකේම සද්දරම සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා අපි දන්නවා. ඉතින් ඔන්න මම අද කියන ඔන්න ඉක්මනට කතා කරන්න අපිට 0112 510 510 මොරටුවවට අපි අහන කට්ටිය ඉක්මනට අපිට කතා කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඒත් එක්ක මේ විශේ෷ ආරංචියක් ඔයාට කියන්න තියෙනවා. දැන් මේ වෙනකොටත් ඔයා දන්න අපේ නිපුණික අක්කා චාමරයියත් උදේ හිමිදිරි උදෑසන මාට මතක් කළා. ඉතින් මතක් කරන්න ඕනේ මේ දැන් පොසොන් කාලේ උදා වුණේ. ඔයා දන්නවද මේ පොඩ්ඩංග උදෑසන වැඩසටහනට ඔයා අඳුරන කවුරු හරි දක්ෂ පොඩ්ඩෙක් ඉන්නවනම් අන්න එයාව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවනම් අන්න පුළුවන් එයාව ඉදිරිපත් කරන්න. හරි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මොකද දන්නවද කරන්න තියෙන්නේ? පොසොන් කාලේ උදා වෙලා තියෙන්නේ පිම්බර පොසොන් කාලේ අපේ පොඩ්ඩු දකින්න දේවල්, ඊට පස්සේ දැකපු දේවල්, ඊට පස්සේ පොසොන් සමරන්නේ කොහොමද මේ ඕන මාතෘකාවකට ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා අපේ WhatsApp නම්බර් එකට 0818 893 893 0818 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට ලස්සන ෆොටෝ එකක් ගහලා නේ ෆොටෝ එකක් අරගෙන පින්තූරයක් අරගෙන අපිට WhatsApp කරන්න මතකතුව නමගම විස්තර එවන්න. මොකද දන්නවද ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට අපි දෙන අවස්ථාවක් සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියට ඇවිල්ලා නේ අපිත් එක්ක එකට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැස්සන වැඩසටහන ඉදිරිපත් කරන්න. එහෙනම් ආපොසරයි මම මතක් කරනවා ලස්සන චිත්‍රයක් ඇඳලා ඔයාගේ පොඩිත්තගේ නේ ඔයාන මේ අඳින්න ඕනේ පොඩිත් අඳින්න ඕනේ ලස්සන චිත්‍රයක් ඇඳලා පස්සේ ඒක ලස්සන පින්තූරයක් අරගෙන අපිට WhatsApp කරලා නේ පොඩ්ඩව ජයග්‍රාහකෙක් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙනම් ඉතින් මතක් කරන්නත් ඕනේ වයස අවුරුදු 12ට අඩු වෙන්නත් ඕනේ. ඔන්න ඕක තමයි කොන්දේසි. එහෙනම් අපි යනවා ලස්සන සින්දුවක් අහන්නවත් අඳුරන පොඩ්ඩෝ එහෙම ඉන්නවනම් ලස්සන චිත්‍රයක් ඇදලා පින්තූරයක් අරගෙන අපි නෙවන්න. වෙලාව දවල් 1:12 දැන්.

0: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර දේ දාලා හිටියත් පොණ්ඩෙකට ඔයල් පුරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
2: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
9: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
10: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
11: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
12: ටෙම්පෝ ටවුන්
11: විත් ආශි.
12: 89.1 89.3

0: Supreme Request Friday. වෙලාව දවල් එකයි විනාඩි 23යි හිතවතුනි අපිත් කියනවා චමෝ දින්නවා TikTok live එක පැත්තෙන් නිමාෂ රත්නාය කියනවා ශිහාර ඉන්නවා අපි බොහොම ආදරෙන් උතුර ගන්නවා නිලු රෝස් ඉන්නවා අපිත් එක්ක බයි කියලා දාලා තිනවා බයි බයි ටටා බයි රයිට් එතකම වෙලාව කියලා දිනකට ඉරංග ඉන්නවා ඉරංග ඉන්නේ දැන් නම් කටාරවල කලින් ඉඳලා තියෙන පිළියන්දල ගෝඩ මරිත් ඉතින් ඒගොල්ලෝ බොහොම ආදරෙන් උතුර ගන්නවා අද දවසේ වැඩිපුරම ජනකායක් අපිත් එක්ක එකතු වෙන්නේ අපේ සයිට් එකෙත් අපි වහන් ඉන්නවා මේ කටාරවලනේ කුවේට් වලනේ ඔය දන්නවද මට පොඩි කාලේ ඉඳලා පැටලෙන එකම රටවල් දෙක තමයි කටාර් සහ කුවේට්. ටික වෙලාවක් ගියම් පැටලෙනවා. ඒ කියන්නේ කටාර්ද කුවේට්ද කියලා. එහෙම තමයි. එහෙම පැටලෙන දේවල් ජීවිතේ තියෙනවා අපි හැමෝටම. මේ පුළුවන් වැඩ තියෙනවා, බැරි වැඩ තියෙනවා. ඒත් එක්කම අපි එකතු කරගන්නවා නිමාෂ රත්නායක ඉන්නවා මේ පැත්තෙන් ඉරංගවත් එකතු කරගන්නවා. නිලු එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? හංසන ඉන්නවා. හංසනත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම අපි යනවා අපේ කෝල් කරපු කට්ටිය පැත්තට. කෝල් කරලා තිනවා අපිව අහගෙන ඉන්නවා කියලා. කලුතරින් කැලුම් හැමදාම වගේ සද්දරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා. විශේෂයෙන්ම සිකුරාදා දවසේ නම් අනිවාර්යයෙන්ම මිස් නොකර අහනවලු. මොකද ලස්සනම ලස්සන සින්දුරික ප්ලේ වෙනවලු, හැපනින් සින්දුරික ප්ලේ වෙනවා කියලා තමයි අපිට කැලුම් කතා කරලා කිව්වේ. දේශප්‍රිය මවනැල්ල පැත්තෙනුත් අපිව අහගෙන ඉන්නවා කියලා දාලා තිනවා මැසේජ් එකක්. අපි යනවා තව WhatsApp මැසේජ් කීපයක් බලන්න. සමරසිංහ අපිව අහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. තරිදු අපිත් එක්ක ඉන්නවා කියලා දාලා තිනවා මැසේජ් එකක්. රයිහානත් අපි එකතු කරගන්න බොහොම ආදරෙයි. රයිට් ඉතින් මේ හැමෝම එක්ක අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න දවල් දෙක වෙනකන්. මං ඉන්නවා මේ පැත්තේ. දිගට මහගෙන ඉන්න.
1: Y'all remember the name? Billionaire. Back once again with Run There.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනයේ වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුමින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
2: දුව මිනිස්සු ඉදින්නේ කිම් ඔය ඇමසන් පැත්තේ ගියොත් ගිහිල්ලා එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
1: ඒ වගේ යනවද එහෙනම් ඔයාලා?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

වෙලාව දවල් 1:38 හිතවතුනේ. දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා, මම අර කිව්වනේ මේ ලෝකෙ වටේ ඉන්න කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් එහෙම අපිව සෑහෙන්න පිරිසක් අහන් ඉන්නවා කොරියාවේ, දකුණු කොරියාවේ ගොඩාක් අපේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන ප්‍රමාණයක් අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි මතක් කරන්න ඕනේ අපේ ශාන්තයි ඇතුළු පිරිස සෝල් නුවර පැකේජින් සෙන්ටර් එකේ ඉඳන් අපිව සද්දෙරම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මතක් කරන්න කියලා තියෙනවා කමල් අයියා, මතක් කරන්න කියලා තියෙනවා ගයාන්, මතක් කරන්න කියලා තියෙනවා ඊට පස්සේ මතක් කරන්න කියලා තියෙනවා වීර රත්නත් ඉන්නවලු ඒගොල්ලොත් එක්ක. ඉතින් අහගෙන එතක මතක් කරන්න කියලා කිව්වා කවීෂත් ඒගොල්ලෝ අහගෙන ඉන්නවලු. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ. මේ ලස්සන සින්දුවක් මේ අපිට මේ ගොඩාක් වෙලා ඉදන් කියන මේක දෙන්න පුළුවන්ද කියලා මම අර ගැළපෙන වෙලාව වෙනකන් ඉඳි. රයිටරන් අපි මේ සින්දුව කෙලින්ම දෙනවා අපේ TikTok live එකේ අහගෙන ඉන්න කට්ටියටයි. එතකම අපේ විශේෂයෙන්ම මේ සින්දුව අපි දෙන්නේ අපේ ශාන්තයි ඇතුළු එයාගේ යාළුව සෙට් එක දකුණු කොරියාවේ සෝල් නුවර පැකේජින් සෙන්ටර් එකේ ඉඳන් ඔන්න අපිව අහගෙන ඉන්නවා සද්දෙටම. එතක මතක් කරන්න ඕනේ මේ සින්දු කියලා කියන්නේ නිකම්ම වචන ඊට පස්සේ මියුසික් එක විතරක්ම නෙවෙයි. සින්දු කියලා කියන්නේ හිතවතුනි තනි ක්‍රම මතක. වෙලාව දවල් 1:39යි දැන්. ඔයාලට එහෙම මතකේ රැඳුණු සින්දු මොනවා හරි තියෙනවා නම් ඉක්මනට TikTok එකට ඇවිල්ලා comment එකක් දාන්න අපේ live එකට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ වික් නිමේෂා නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata
9: the welcome show
4: anugrahaya
11: inna

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3

රයිට් හිදවතුනි, වෙලාව දවල් එකයි විනාඩි පනහයි කියලා කියන්නේ මට යන්න වෙලා උදා වෙලා තියෙන ඉතින් දවස පුරාවට ඔයාට පුළුවන් රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහන්න, ඒ වගේම අපේ TikTok live වලට සම්බන්ධ වෙන්න. ඉතින් එනං මතක් කරන්න ඕනේ මේ ප්‍රවේශමෙන් අද ගොඩාක් කාලවල සතියන්ත දවසේ අපි හැමෝම හරි කලබලයි. ඒ කියන්නේ විනෝද වෙන්න ගොඩක් කලකට ගොඩක් අය කලබලයි අපි දැකලා තියෙනවා. ඉතින් විනෝද වෙන්න ප්‍රවේශමෙන් හිමීට විනෝද වෙන්න වැඩි කලබලේනේ. වැඩි කලබලේ කොහොමත් කිසිම තැනක කිසිම දෙයකදී හොඳ නැහැ. ඒ නිසා මේ ගොඩාක් උපදෙස් දෙන්න මම යන්නේ නැහැ. මොකද මම උපදෙස් දෙන්න වැඩි දන්නේ නැති නිසා අපි ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉඳපු කට්ටියට. Thank you very much. Thank you so much ladies and gentlemen. එන අපි ගිහින් එනං සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලස්සනම ලස්සන සින්දු කීපයක් ඔයාලට අහන්න පුළුවන් දැන්. එනං දවස පුරාවට ලස්සනම ලස්සන සින්දු අහන්න පුළුවන්, සින්දු අපෙන් ඉල්ලන්න පුළුවන්. එනං අපි ෆලෝ කරලා තියාගන්න Facebook, Instagram, TikTok, ඒ වගේම subscribe කරන්න අපේ YouTube channel එක. එනං සුබ දවසක් හිතවතුනි. මං මැක්. ලස්සනම ලස්සන මේ දවස්වල සෑහෙන ජනප්‍රිය සින්දුවක් තියෙන තමයි යන්නේ. ජය වේවා.

0: Supreme Radio.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: සත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙන සල්ජාලය කසාකල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල් සාගම්පල
6: නෝමච

0: වීකෙන්ඩක හැපනින් කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිනසාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලවා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna ko patala ganna satiya dawas pahema udin hatata. Welcome show.
1: Anugrahaya.
4: Warthika wartha kamini kuti yate NLB tanada tahanne nuturaiye rupiyal 2198 ikma un davanta supriya gala badimin prati sangvardhaneta davanta shaktiyak vemin obad dinawa ratat dinawana chatiya mahatana sampata tahanne dahane bin dinna obad kotipatiya kuwan.
5: Navina takshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: 89.1 89.3

Astronavia y Tuna Supreme Radio.

0: අනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්කම සම්පත තරණිදහනේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඈට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
7: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනීය වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
8: මිනිස්සු ඉදින්නේ කිම් ඔය ඇමසන් පැත්තේ ගියොත් ගිහිල්ලා එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
7: ඒ වගේ යනවද හරන් ඔයාලා?
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලී කොරනාගල් ටිකට් දෙන්න ප්ලීස් මේ අපිට හන්ස ගන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
3: පිටරට උදවියමයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: කාලේ වලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: ඉතින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: අසුනවයයි එක අසුනවයයි තුන සුපර් රේඩියෝ

89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: සුප්‍රීම් රේඩියෝ.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි එක, අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
1: හරි සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
7: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසුව සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිපු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. අසුනවියයි 1 Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ යන්න. වගේ රට.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
2: Number 20

0: Number 1. Saturday weekend එක happening කරගන්න.
1: එතම් බෙතාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: බලන්නකෝ අනේ. අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with Aashi.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
5: The welcome show.
2: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.

0: වෙලාව 9:04 වෙනි දාහතයි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.

ඇති. නොදුටු විලාසයයි මගේ අර යන්නේ හිතට මගේ නෑ වාවන්නේ. නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ වාවන්නේ නැත්නම්. මොනා කරන්නද අපි? අපි කියලා මොනා කරන්නද? හරි. දැන් යන්න හදන්නේ TikTok live එක පැත්තට මෙහෙමයි. දැන් ඇත්තටම මේ ඇයි අපේ නිෂ්පාදකතුමා රික්වෙස් රයිඩේ කියලා දවසක් දැම්මේ? මොකද මේ අපිට මිනිස්සු තරහා වෙනවා. අයාලගේ සින්දුව දුන්න මෙයාගේ සින්දුව දෙන්නේ අපේ එක දෙන්නේ ඔහා අපිව ගණන් ගන්න හැමෙම් කියලා කියනවා. හරි මම පුළු පුළුවන් ඉඳලා අද දැන් පටන් ගත්ත වෙලාවේ ඉඳලා එකතු කරගත්තේ ඉල්ලපු කියන්නේ ප්ලේ කරේ ඉල්ලපු සින්දු ටික. හරිද? ඉතින් ඒ ඉල්ලපු සින්දු ඔක්කොම දීගෙන දීගෙන යනවා. ඉතින් ඔකුළු දාන සමහර මැසේජ් කමෙන්ට්ස් මට එන්නේ නැහැ. එතකොට ඉතින් තරහා වෙන්න එපා. රයිට්? හරි. එමනම් මට කියනවා රවින්දු චන්ද්‍රසේකර එකතු කරගමු සෙට් එකම කියලා කියනවා. අන්න දැක්කනේ ප්‍රභාත් ඉන්නවා. ප්‍රභාත් කියනවා ඔයා ප්ලේ කරන ඕනම සින්දුවකට මම ඕකේ කියලා. තැන්ක් යූ. ඒ වගේම දිසානායක ඉන්නවා බූට් සින්දු එපා කියලා. හා ඉන්ද්‍රාණි පෙරේරාගේ සහ ඇනස්ලි මාලෙවණගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? රයිට්. අපි බලමු ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ සින්දුවක් දෙන්න මම දාන්නම් අනිවාර්යෙන්. හැබැයි දැන් නෙමෙයි ඊළඟ ඉන්දි සින්දුවක් තියෙන්නේ. නිරෝෂාන් ඉන්නවා ඔයාව එකතු කරගන්නවා සුපුරුදු විදිහට නිරෝෂාන් අයියා. ඔයාගේ සින්දුව මන් දුන්න දමිග්ගේ සුදු මුන් නෙමෙයි රත්තරම්මාගේ දුන්න. ශාරක thank you so much. අපි දෙන්න පටන් ගත්තේ ෂෝ එක ඔයාගෙන්. ඒ වගේම ලයන් ගර්ල් ඉන්නවා. ලයන් ගර්ල් ඉන්න සින්දුවක් මම දෙන්න. රුෂාන් ආයේ තව රුෂාන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම නයන ඉන්නවා. හර්ෂ බ්ලොග් ඉන්නවා. වෙරෝනිකා ආරාලින් ඔයාව. කවිඳු ඉන්නවා. ඒ වගේම රවින්දු චන්ද්‍රසේකර මම කිව්වනේ කලින් ශ්‍රීනාත් ඉන්නවා. කුවේට් වලින් තුවාන් සබාඩ ඉන්නවා. මේක මින් සුපුරුදු විදිහට. ඒ වගේම ගෙවින් අභිලාෂ ඔයාව මතක් කරන්නම ඕනි. ඒ වගේම භාග්‍යා ඉන්නවා. භාග්‍යා ඔයාව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ මදු අද දවසේ දකුණු ලක පැත්තට ඇවිල්ලා ඉන්නේ. ඔන්න කට්ටියට මදුව ඔයා ගන්න පුළුවන්. ගාල්ල පැත්ත තමයි අද දවසේ ඉන්නේ. ගාල්ලද කොහෙද දන්නේ ඉන්නේ. රයිට්. අපි එහෙනම් අපි අඩුවෙන් කතා කරලා වැඩිපුර සින්දු දෙන්න ඕන නිසා ඩිලාන් නිරෝෂ් හංවැල්ලෙන් ආවත් එකතු කරගන්නවා. ඒ වගේම තව නිරෝෂ් කෙනෙක් ඉන්නවා. එයා කවුද කියලා මට හොයා ගන්න බෑ. මොනරාගල සෙට් එක එකතු කරගමු කියලා තව නිරෝෂ් නිරෝෂන් නේද? එයාත් නිරෝෂන්. එයාවත් එකතු කරගන්නවා. එහෙනම් අපි යනවා සින්දු අහන්න. ඔන්න දනුකත් ඇවිල්ලා. රයිට්. අපි හමු සින්දුව. හතරයි 29:29 වෙලායි.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ with Nimesha.
10: The welcome show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
12: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොලී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
10: The welcome show.

0: තබලා භවස 4 විනාඩි 46යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මුමුණට ගත හැකි නවතම සුපිරිම සල්චාය කසාගල් ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මන සාගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලී කොරෝනා ගොඩ ටිකට් දෙන්න ප්ලීස් මේ අපිට හන්ස දෙන්න නෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පස්සෙ විතර අයියා අපිට ටිකට් දෙක ඡයලට
4: පිටරට උඩේ මයි හිතේ අනේ මල්ලී අපිට කහට ගස් දිගේට දෙන්නකො
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: මොන මෙතන කොතනද

ඉංජිනේරු විද්‍යාවේ මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100% පිළිසිදු බිලට් වලින් හදලා විසයි මම මෙලව RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

පාන්දර වෙලාව හවස පහය විනාඩි පහයනේ අපි දෙවැනි පැයට සාවනේ අනේ දෙයනේ මේ සතියට හම්බ වෙන අන්තිම පැයනේ මේ පටන් ගත්ත හිතට දුකයිනේ දුකයි මොනා කරන්නද බොහොම සන්තෝෂෙන් ඉන්නවා වීකෙන්ඩ් එකේ හින්දා බොරුවට මෙතන දුකයි හරි නිශාන්ත කුමාර මේ අවස්ථාවේදී අපේ TikTok live එකට පැමිණලා ස්තුතියි ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා ඒ වගේම හර්ෂණී ජයවර්ධන එංගලන්තයේ සිට ඒ වගේම අපේ කෂ් කසුන් ඔයාවත් එංගලන්තයේ සිට බ්‍රිතාන්‍ය රාජධානියේ සිට ඉතාම ආදරෙන් පිළිගන්නවා ඒ වගේම නිමෂා රත්නායක ඒ වගේම තමිත් අයියා අපේ රුවින බබාවයි පූර්ණිමාවයි විශේෂයෙන්ම එකතු කරගන්නවා නිෂ්පාදකතුමාගේ ෆේවරිට් පූර්ණිමා රයිට් විශේෂයෙන්ම ඒ වගේම දිසානායක ඉන්නා බචාන් අට්වාල් ආපකා මාලුම් හේ ආපකා සිංගල් මාලුම් හේ නයි එනා ගාලු කොටුවේ ගල් දැම්ම දෙන්නකෝ කියලා ස්කයි කියනවා රයිට් අපි ට්‍රයි කරමු සින්දුව එකම ගායකයාගේ සින්දුව එකලඟ ප්ලේ කරන්න බැරි නිසා අපි බලමු වෙලාව පා කරලා යවුවා ඔව් අනේ එක නම් ඇත්ත රයිට් එහෙනම් අපි එනවා මට අද තෙලින චින්තකවත් එකතු කරගෙන අපේ ජගත්ගේ කවිය කියන්න. ජගත් මට මෙන්න මෙහෙම කියනවාද. කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා රවුමක් වී හැදෙල්ලා ඒ මැද්දෙන් ආශි තියලා සින් තියලා නටල්ලා. සුවඳ හමන රෝස මලක් නේද ආශි කියල්ලා. මේ ලස්සන කෙල්ල එක්ක ඉන්නත් පින් කරල්ලා. අරේ වහ්! දැක්කනේ මං වගේ කෙනෙක් එක්ක ඉන්නත් පින් කරන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙනම් අපි ඒ සන්තෝෂයෙන් හිතේ සතුටින්ම මං යනවා සින්දුවට. හරි හරි රොෂාන අයියා ඉතින් ඔච්චර වර්ණනා කරන්න එපා මාව සන්තෝසයි. Thank you රොෂාන අයියා.

0: ප්‍රාර්ථ වෙලාව හවස පහයි විනාඩි 15යි.
1: උසස්මත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්මල සාගම්පල මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟ ප්‍රතිවේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ. මෙල්වා එක ලංකාවේ එක අපේවා එක.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද?
3: හදත්තෙක්ම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina wala aasape patala gannu patan ganna satiya dawas pahema ude hatata. Welcome show.
5: Anugrahaya.
6: Warthika wartha kamini kooti yate NLB danada tahanne nuturayye rupiyal 13.98 ikma un dewanta supirita agala badimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obad dinawa ratat dinawana chathiya mahatana sampata tahanne dahane bindigena obad kootipatiya kuwanna
7: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.

0: ප්‍රශ්න කළා වහවස 5යි විනාඩි 30යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මන සාදම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ එහෙමින් යමු කියලා
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
3: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ නේ එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරි නේ
4: බෝරින් සන්ඩේ හැපෙනින් කරගන්න ගැලපෙන මම මියුසික් සයිඩ් එක
1: සුප්‍රීම් මියුසික් සන්ඩේ
4: ඉනිදා උදේ 9ට
3: ඉගෙනන සර්
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොලී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: මෙල්ඩෝල්. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සුවබර අඟහරුවාදා.
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
6: Travel with Supreme.
5: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
7: සුබ රාත්‍රියක්, සුබ සතියක්.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්න. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතන්න ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩ හරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාකම.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: මේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දින බල රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහන්න ඕනේ.
7: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
2: Number 12

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොලී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The welcome show. 89.1 89.3 Supreme Radio.
0: Supreme Radio. Make a superior.

0: 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ එක නිමේෂා.
7: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ගින්නන් සර්.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න තු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
7: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 Supreme Radio.

වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනම් ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසුව සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිපු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: රේඩියෝ
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: Dream Night Supreme Radio.
2: ලොතරැයි ලොව රජකිරුල කියපු ගමන් ගොඩාක් අයට මතක්කෙන්නේ විශේෂ කෙනෙක්. ඒ තමයි මහජන සම්පත මනීෂා. ඉතින් මහජන සම්පත ගැන අපි විටින් විට කතා බහ කරනවානේ. ඉතින් මහජන සම්පත ගැන කතා කරද්දී අපිට කතා කරන්නම ඕනේ දෙයක් තමයි මේ අද සම්පත කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඉතින් ත්‍යාග රටාව තියෙනවා. ඒ ත්‍යාග රටාව ගැන මතක් කරන්න ඕනේ. ගොඩාක් අය මේ ගැන දන්නේ නැහැ. ඉතින් මේ ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ.
3: හරි. එහෙනම් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යෙන්. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් දෑගි ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. තවත් තියෙනවා. ඉවර නැහැ.
3: ඉවර නෑ තව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි වගේම සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැය හරහා ඔන්න දැන් ලෑස්ති වෙලා ඉන්න ඔයාට ත්‍යාග මේ හැමදේම ලබා දෙන්න. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙන මත සම්පත ගැන. වැඩි වැඩියෙන් මිලදී ගන්න, මිලදී අරගෙන ඔයත් ජයග්‍රාහකෙක් වෙන කියන දේ තමයි මේ විදිහට මතක් කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට නිරන්තරයෙන් අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටිකට් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සම මම ටිකට් එක බැලුවේ ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙස් එක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සත්‍චාරයක්
2: Travel with Supreme
3: සතියේ දවස් 5ම The Welcome Show අහන්න.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
5: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
5: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් ෆයිල් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
6: ඉගෙනන සර්.
2: 89.3 Supreme Radio Supreme Radio Make a Superior

89.3 Supreme Radio. Matakayan obe.

0: ඇත්තටම හසත මේ අපිට තියෙන හීන ටික ගැන කල්පනා කරනකොට මටනම් හිතෙනවා නිදානයක් තිබ්බනම් මේ දේවල් කරන්න පුළුවන් නේද කියලා.
1: ඔව් ඉතින් දැන් ගොඩාක් අය තමන්ගේ හීන හැබෑ කරගෙන නිදානයක් ලැබුණා නම් කියලා එහෙම හිත හිත කල් ගෙවනවා ඇති. හැබැයි නීති විරෝධී වැඩ එහෙම නම් කරන්න හදන්න එපා. අපි මේ කියන්න හදන්නේ නීත්‍ය අනුකූල වැඩක් ගැන, නීත්‍ය අනුකූල නිදානයක් ගැන.
0: ඔව් ඉතින් මෙහෙම කල්පනා කරනකොට හසිත මට හම්බ වුණා හොඳ යාළුවෙක්. මේ යාළුවා තමයි ධන නිධානය කියලා කියන්නේ. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැය මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ඔන ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කළා හමාරයි. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වන සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපරිතයාග මුදලක් කන්දොඩු රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැය අලවියතුරින් ජාතික ලොතරැය මණ්ඩලයට හැකියාව ලැබුණා. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
1: තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැය මණ්ඩලය සතියේ දින 7ේම දිනුම් මදින ධන නිධානයේ ලොතරැයිපත් අලවියතුරින් ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින්න තැනින් බලන තැනින් ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔබත් කෝටිපතියෙක් වගේ 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය හැබෑ කරගන්න. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ දිගින් දිගටම එකතු වෙලා ඉන්නවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: වෙල්කම් ෂෝ කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න තු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
2: වෙල්කම් ෂෝ අනුග්‍රහය

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: දන්දලව රාත්‍රි 8යි. ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
1: Tempo Town
0: with Ashi.
5: The welcome show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අඹේගිරිය කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අඹේගිරිය දාගැබ ඉන්පසුව සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ මම සුරංගනා කතා නෙමෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
5: The welcome show. Supreme Radio.

0: අපි වටේ සම්පත් තියෙනවනේ හසිත. අපි ඒ දේවල් වලින් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නනේ. මොකද ඒ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ අපිට ප්‍රයෝජනයක් ගන්නම තමයි.
1: අනිවාර්යෙන්. දැන් සම්පත් කියන දේවල් ගොඩාක් ළඟ තිබ්බට මේ සම්පත විශේෂ සම්පතක්. ඉතින් මේ ගැන තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. අද වියදමට තියෙන අද සම්පතක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ.
0: අනිවාර්යෙන්ම අද වියදමට අද සම්පත නොයත් ගත්තොත් වාටත් ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්නු ලබනවා. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිවට දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් ඔන්න අද සම්පත ලොතරැයි හරහා දැන් දිනා ගන්න පුළුවන්.
1: නෑ නෑ නෑ, තව ඉවර නෑ, තව දෙනවා ඔයාට. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ ඇතුළු සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට තවත් තෑගි දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩි මෙතන දී ගන්න. ඉතින් ඔයාගේ හීන හැබෑ කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා හිටියොත්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා තමනි කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයා වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ වික් නිමේෂා නිමේෂා.
7: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
8: සුප්‍රීම් මියුසික් සන්දේ
7: ඉනිදා උදේ 9ට.
6: ඉගෙනන සර්.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

Sunnaviai ikre, Sunnaviai tunne. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ.

ಅಸುನವೆಯ ಇತ್ತುನ ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

කරවදාල මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.